0: ඔබ අපදාවකට සූදානම්ද? ඔස්ට්‍රේලියා පෝස්ට් සහ ඔස්ට්‍රේලියන් රෙඩ් ක්‍රොස් එක්ව අනපේක්ෂිත අවස්ථාවන් සඳහා සූදානම් වීමට ඔබට උපකාර කරයි. අද ගන්න සරල පියවර කිහිපයක් හෙට විශාල වෙනසක් ඇති කළ හැකි. වැඩි විස්තර සඳහා redcross.org.au/prepare වෙත පිවිසෙන්න.
1: ස්ටේෂන් ස්පොන්සර්
2: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතුවල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන ටේෆ් එය සැබෑ කරයි. ටේෆ් වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන ටේෆ් ගැන සොයා බලන්න.
3: Authorized by the Victorian Government, Melbourne.
1: Station sponsor, The World at Night. On your local station, Plenty Valley FM.

0: ලක්නෙහිර FM 88.6 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සාර සංග්‍රහය ලක්නෙහිර
1: ලක්නෙහිර ගෙනෙන සාර සංග්‍රහය පවන මුදුලසින් සනාවට රනුස්සරින් දිදවන යුක්තියට ඉඩ දෙන්නට ශක්තියෙන් හබායන්නත් පවන පවන
2: අයිබෝවන් සැතැම්බර් මාසේ අවසාන වැඩසටහනටම පැමිණිල්ලා මාසය ගෙවිල ගිහිල්ලා අවුරුද්දෙත් කාර්තු තුනක් ගෙවිල ගිහිල්ලා තැන් ඔක්තෝබර් මාසයට තමයි ලබන්නේ කාලය ඉක්මනටම ගෙවිල යනෝ අදත් සුපුරුදු පාරිදි සාලිය ගලපත්ති ජගත්්‍යය එදිරිසිංහ රෝෂාන් මිහිදුකුල්ල සමඟ මම රංජිත් වීරසිංහ ලක්මිහිර ඔබ වෙත ගෙනනවා. දෙදා විසිය අවසාන කාර්තුවට ආවහම කාලය ගැන පොඩ්ඩක් කල්පනා කරන්න කෙල හිතුුණා. කාලය ගෙවිල ගිහිල් අපි කියන්නේ ගෙවිල ගිහිල්ල ගෙවිල ගහම ටිකක් අශ්‍යය වෙලා වගේ හැඟීමත්ති නො කාලයම ශය වෙනවාද හිතල බලන්ඩ ඕනේ කාලය ශය වෙනවා ඇති කියලා. කාලය ගතවෙල ගිහිල්ලා කාලය ගත්ත වෙනවා. කාලේ ඉගිල්ලිල ගිහිල්ලා පියාඹල ගිහිල්ලා ඉක්මනටම ගිවිල ගිහිල්ලා. කාලය කියන්නේ ඇත්තටම මොකක්ද ටිකක් හිතල බලන්න ඕනේ කාලය කියන්න මොකක්ද ද විද්‍යාත්මකෝක කාලය කියන එක අපි මේත්‍රිමාන ලෝකයේ හතරනිමානය විදියට තමයි දකින්නේ. නමුත් එහෙම දකින්න නැතිවුණාට කාලය කියන එක මොකක්ද ගඟක් වගේද ගලාගෙන යනවද කාලය ගඟක් වගේ ගලාගෙන යනවනම් අපි කවුද අපි මොනවද ගඟේ පීනනවද ඔරුවක් කරගෙන ඇවිල්ල ඉන්නවද හබලක් නැතු ඔරුවේ ඉන්නවද මොකද අපිට ආපස්සට යන්න බැහැනේ කාලය හැම වෙලාවෙම ඉදිරියට තමයි යන්න පුළුවන්. දැන් මම මේ කතා කරන්න පටන් ගන්න මොහොත වෙනකොට වර්තමානය අතීතයට ගිහිල්ලා අතීතයේ අනාගතය කියලා හිතපු දේ තමයි වර්තමානය. හැම වෙලාවෙම අනාගතය අපි ගාවට එනවා වර්තමානය වෙනවා ඊට පස්සේ අතීතයට යනවා කාලයම තමයි. හරි අපූර්ව දෙයක් කාලය අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. අපි කාලයෙන් ප්‍රයෝජන ගන්නවද හිතලා බලන්න ඕනේ. කාලය අපි ප්‍රයෝජන ගන්නව නම් අපිට බොහෝ දේවල් කරන්න පුළුවන්. හැබැයි කාලය ගත වෙලා යන්නේ හැමෝටම එකවත් එක විදියටද ටිකක් කල්පනා කරන්න ඕන දෙයක් තමයි. සමහරු කියන හරි කම්මැලි අමිහිරි දේශනයක් අහගෙන ඉන්න ශිෂ්‍යෙක් හැම වෙලාවෙම උරලෝසුව බලබල මේක හරි හිමින්නේ කාලය ගෙවිල යන්නේ කොයි වෙලාවෙ මේ දේශන ඉවර වෙනවද කියලා ඉතින් ඉන්නවා. ලක්මී රහණ ඔබට එහෙම නැහැ. ඔබ ආසාවෙන් අපිත් එක්ක රැඳී සිටිනවා. අපි දැනගන්නත් ආසාවෙන් රැඳී සිටිනවාද කියලා අපිට SMS පණිවිඩයක් එවන්න පුළුවන්. 0468 2778 6. දැන් ආසාවෙන් අහන දෙයක් වුණාම වැඩසටහනක් වුණාම එහෙම නැත්නම් සංගීත ප්‍රසංගයකට ගියාම ඉතින් කාලය මදි. ඉක්මනටම ගෙවිල ගිහිල්ලා සමහර වෙලාවට කාලය හිමින් යනවා කාලය ඉක්මනට යනවා. හැබැයි රෝසු වෙලන් එකම වෙලාවට තමයි එකම විදියට තමයි කාලය ගත වෙලා යන්නේ. කතාවක් අහලා තිනවා ගුවන් යානයක ඉඳලා පැරිචුට්ටයකින් පණින කෙනෙක් ඒ පැරිචුට්ටය දිගෑරෙන තුරු ඒ ගත වෙන හැම තත්පරයක්ම පෑක් වගේ විශාල කාලයක් විදියට දැනනවා කියලා. ඒක ටිකක් ඔය අපි අර ඉස්සෙල්ල කිව්ව මේ අමිහිර දෙයක් හරි කැමති දෙයක් හරි කියන කතාවට වඩා වෙන දෙයක්. ඒ හැම පොඩි මොහොතක්ම ඔහුට ඉතා හොඳට දැනෙනවා කියලා ඔබටත් ඒ වගේ අත්දැකීම් ඇති සමහරලාට. එහෙම තියෙනවනම් අපිත් එක්ක බෙදා ගන්න. අපි කැමති නම් මේ ගෙවි යන කාලය ප්‍රයෝජනවත් විදියට ඔබත් සමඟ බෙදා හදා ගන්න. අපේ එකම බලාපොරොත්තුව ලක්මිහිර ඔබත් සමඟ එකතු වෙලා දිගටම රැඳී සිටින්න.

0: ගීතය ටම් ජෑරත්නගේ එකත් කාලය ගැනම තමයි. පසුගේ සතිය ලංකාව ඉතාමත්ම වැදගත් සතිය දේශපාලනය හැමේලායම වැදගත් දේවල් තමයි සිද්ධ වෙන්නේ. පසුගේ සතිය සිදුවන වැදගත් දේවල් අතර විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තා. විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡාවල් තිබුණා, දැන් ඒක සම්මත කරගෙන තියෙනවා. ඉතාමත්ම වැදගත් දේ තමයි ඒකට විරුද්ධ වෙච්ච අය පවා දැන් කියන කතාවක් තියෙනවා, මේක සම්මත වුණාට පස්සේ ආපහු හරවන්න බෑ කියලා. එතන තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අපිට මග ඇරුණ, අපිට කතා කරන්න බැරි වුණ දේ. ඇත්තටම ලංකාවේ විරුද්ධ පක්ෂය මේ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිද්ධ වෙනකොට ඒ සිදුවෙන ආකාරය පිළිබඳව ජනතාවට හරියටම පැහැදිලි කරාද කියලා සැක සහිතයි. මම මේ කියන්න යන කතාව විරුද්ධ පක්ෂයෙන්වත් ඒ වගේ ආණ්ඩුවට හිතවත් අයගෙන්වත් එච්චරම හොඳක් අහන්න ලැබෙන දෙයක් නෙමේ. නමුත් මේක කියන්න මොන කතාවක්. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා කියන එක එසේ මෙසේ දවසින් දෙකෙන් හිතලා කරන්න ඕන දෙයක් නෙමේ. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එල්ල වුණ එල්ල විය යුතුව තිබුණ ප්‍රබලම චෝදනාව තමයි ඒක. අපි දන්නවා පුනරුද්ධ රජය බලයට පත් වෙන ඉස්සර වෙලා දීලපු පොරොන්දු අතර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරගෙන යනවා කියලා තියුණා. එතකොට ඒ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැඩතල පිළිබඳව අපිට හැඟීමක් තිබුණා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන එක වගේ බලාපොරොත්තු තිබුණා. උතුරු නැගෙනහිර ප්‍රශ්නයට යම් කිසි විදියක ස්ථීර විසඳුමක් ඒක තුළ ගැබ්බෙලා තියේ කියන බලාපොරොත්තු තිබුණා. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිකං සංශෝධනය කරන්න බෑ. ඒක ටිකක් වැදගත්. ඒක නිසා අනිත් නීති රීති වගේ නෙමෙයි අපි සාකච්ඡා කරන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කරනකොට ටිකක් ගැඹුරින් සාකච්ඡා කරන්න ඕනේ. ජනතාව එකතු වෙන්න ඕනේ, රටක් එකතු වෙන්න ඕනේ. ඉතින් එහෙම අවස්ථාවක එක පාරටම කොහෙවත් තිබුණු නැති දෙයක් එක පාරටම ඇවිල්ලා වෙනස් කරනකොට පොඩ්ඩක් කවුරුත් තිගැස් වෙන්න ඕනේ. ඉතින් ඒ තිගැස්ම ඒ විදිහටම වුණාද කියන එක සැක සහිතයි. මොකද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇදගෙන ගියේ එකම එක පැත්තකට. එකම එක විනිශ්චකාරවරයෙක් ඔහුගේ ස්වාධීනත්වය, ඔහුට අපක්ෂපාත නඩු තීන්දුව දෙන්න තියෙන හැකියාව මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා නැති වෙලා යනවා කියලා. ඒක ඇත්තටම අධිකරණයට කරපු සමච්චලයක්. එහෙම වෙන්න බෑනේ. විනිශ්චකාරවරු කොයි වෙලාවෙත් ස්වාධීනව තමයි විනිශ්චයන් අරගන්නේ. ඔවුන්ට බලපෑම් කරන්න පුළුවන් කියලා කියන එක ගැටලු සහගතයි. එහෙම ගැටලු සහගත දේවල් සිදුවෙන්න බෑ අධිකරණය තුළ. අධිකරණයේ ඉන්න කවර විනිශ්චකාරවරයෙක් වුණත් මුදලට ගන්න පුළුවන් කියලා හිතන්න නරකයි. එහෙම වෙන්න බෑ. වෙන මොනහරි දෙයකින් ගන්න පුළුවන්ද කියලා හිතන්න නරකයි. එහෙම සිදුවෙන්නත් බෑ. දැනටත් අපි දකිනවා මේ අඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරාට පස්සෙත් දැන් කරන කතාබහවල සමහර නඩු තීන්දුව අහාම ඒ කියනෝ දැන් 22 කිව්වනේ මෙන්න ඒකේ ප්‍රතිඵලය ඇවිල්ලා තියෙනවා කියලා. ඒ වගේ බොහොම ලඝු තැනකට මේ කරන් ගියත් අපි ආපස්සරයක් මුලට ගියොත් එහෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනකොට ඒකට සම්බන්ධ විය යුතු ප්‍රධාන පුජ්‍යලයන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඒ විදියට මේ සාකච්ඡාවලට සම්බන්ධ වුණාද කියලා සැකසහිතයි. කොහොම වුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තියෙන වගන්ති ලේසියෙන් සංශෝධනය කරන්න නෙමෙයි අවශ්‍ය. සමහර රටවල් වල තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය නොවුනම තරම්. ඕස්ට්‍රේලියාවේ වගේ රටක් ඕස්ට්‍රේලියාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වෙනවා කියන එක සිද්ධ වෙන්නෙම නැහැ. නමුත් ලංකාවේ ඉතින් ඕක 22ක් සංශෝධනය වුණානේ. අපි දන්නවා එකෙන් වැඩි හරියක් ඔය 17 18 19 වම කියලා කියන්නේ. ඔය කියාගෙන එන්නේ ඔක්කොම මේ ජනාධිපතිවරයා සහ ඔහුගේ බලතල ඔහුගේ නයදායන් හිතවතුන් ඔවුන් අරබයාම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාන් සංශෝධනය. ඉතින් ඒ වගේ හැල්ලුවට ලක් කරලා තිබිච්ච නිසාවෙන් මේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ප්‍රශ්න කළ යුතු දේවල් ඒ විදිහටම ප්‍රශ්න වුණේ නැහැ. නමුත් අපි හිතනවා ඉදිරිදිවත් රට මීට වැඩිය ආදර්ශමත් වෙන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ තියෙන්න ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට දීර්ඝකාලීනව පවතින්න පුළුවන් දේවල්. එහෙම දෙයක් වෙනස් කරනවා නම් අඩු ගණනේ රටක මාස මාස 6කවත් සාකච්ඡාවක් වුණාට පස්සේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක සංශෝධනය වෙන්න ඕනේ කියන එක මගේ පෞද්ගලික අදහස. ඊට කලින් වෙන්න ඕන දේවල් තියෙනවා නම් ඒව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අයින් කරලා ඉවරලා සාමාන්‍ය නීති යටතට ගේන්න ඕනේ. ඉතින් මිනිස්චකාරවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අයින් කරලා විශේෂයෙන්ම අග්‍ර මිනිස්චකාරවරුන් සහ ඔවුන්ගේ වැටුප ඔවුන්ගේ සේවා කාලයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අයින් කළා සාමාන්‍ය විධි විධාන වලට සාමාන්‍ය නීතියකට ගේන එක එච්චර හොඳ කාරණයක් නෙමේ. ඒක නිසා මේ විදියට මේ සංශෝධනය සිදු වුණා. දැන් කොහොමද සංශෝධනය වෙලා තිනෝ බරපතල කාරණේ වුණාට පස්සේ ආයෙ හරවන්න බෑ, හරවන්න ලේසි නෑ. ඒක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වરૂපය. අපි දන්නවා ජයවර්ධන 1978 ඔය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනල්ලා විධායක ජනාධිපති බලතල ඇති කරලා ඔක්කොම කරාට පස්සේ ඒවා කිසිම දෙයක් දන්න විදියට ජනතාවගේ අනුමැතියකින් නෙමෙයි උනේ. එන්නේ ඉස්සරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා තියුණා. නමුත් ඒකට ඇතුල් කරපු වගන්ති සමහර ඒවා වෙනස් කරන්න ජනතා අනුමැතියත් ඕනේ, ජනමත විචාරණයටත් යන්න ඕනේ. එහෙම තමයි වගන්ති ඇතුල් කරාට පස්සේ ඉවත් කරන එක එච්චරම ලේසි කාරණයක් නෙවෙයි.
1: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හද විහිර හඳුනාගත් ලක් මිහිර.
0: පසුගිය සතියේ ලසන්ත වික්‍රමතුංග, අපි දන්නවා ලසන්ත වික්‍රමතුංග කියන්නේ සන්ඩේ ලීඩර් පත්‍රයේ කතුවරයා, ඔහු ගැන පොතක් නිකුත් වුණා. මේ පොත ඉංග්‍රීසියෙන් මීට කලින් නිකුත් වෙලා තිබුණා. ඒක සිංහල පරිවර්තනයක්. නිකුත් වීමේදී ඒකට පැමිණි අල්ලස් සහ දූෂණ කොමිසම් සභාවේ රංග දිසානායක අපූරු කතාවක් කරා. මේ කතාව ඉතාමත්ම වැදගත් කතාවක්. අපි අද දේශපාලන කතන්දර ගොඩක් නැති නිසාවෙන් අපි මේ කතාව අහලා බලමු. මේ කතාවේ වැදගත්කම නිසාම තමයි ලක්මිහිර ඔබ වෙත මේ කතාව ගෙන එන්න ඕන කියලා හිතුවේ.
2: සභාවෙන් අවසරයි. චූලානන්ද සමරනායක මහත්මයා මගේ ඉතිහාසය හරියට කිව්වා. මේ කතාව පටන් ගන්න කලින් කසුන් මට ආරාධනා කරාට පස්සේ මම කල්පනා කරා, ඇයි ලසන්ත වික්‍රමතුංග ගැන කතා කරන්න මට ආරාධනා කරන්න? මොනවද ලසන්ත වික්‍රමතුංගගේ මගේ තියෙන සමානකම්? නීතිඥයෙක් විදිහට ලසන්ත වික්‍රමතුංගගේ මගේ සමානකමක් තිබෙනවා. හැබැයි මට බොහෝ පෙර නීතිඥ වෘත්තියට පිවිසි ලසන්ත වික්‍රමතුංග මා පෞද්ගලිකව කිසි දවසක හමු වී නැහැ. මම ඔහුගේ ජීවිත කතාව පුද්ගලයෙක් විදියට දන්නෙත් නැහැ. මම ජනමාධ්‍යවේදියෙකුත් නෙමෙයි. මම ඔහු එක්ක වැඩ කරලත් නැහැ. එහෙනම් කසුන් නැයි මට මේ ලසන්තගේ පොත, ඔහුගේ ජීවිත කතාව සිංහල පරිවර්තනය එළි දක්වන වෙලාවේ ආරාධනා කරන්න. මම හිතාගත්තේ ලසන්තගේ පොතේ ඉංග්‍රීසි පිටපත කියවද්දී කසුන් මට මේකට ආරාධනා කරන්න ඇත්තේ එක් දෙයක් හින්දා. ඒ තමයි ලසන්ත වික්‍රමතුංග කියන මිනිසා මරා දැමීමට හේතුව සහ මාත්‍ර තිබෙන සම්බන්ධය. මොකද්ද ලසන්ත වික්‍රමතුංග මරා දැමීමට හේතුව? ඔහු ශ්‍රී ලංකාවේ දූෂණයට එරෙහිව තමන්ගේ පෑන මෙහෙවීම. එහෙනම් මං දැන් කරන දෙය එයට සමාන වීම තමයි මං හිතන්නේ කසුන් මාව තෝරාගන්න හේතුව. අපි ලසන්තගේ ඝාතකයෝ හරියට හොයාගෙන නැහැ. අනුමිතීන් අපිට තිබෙනවා, හැබැයි හරියට හොයාගෙන නැහැ. ඒ වුණාට ලසන්තගේ ඝාතනයට හේතුව හරියට හොයාගෙන තියෙනවා. ඒක හරියටම නිශ්චිතවම හොයාගෙන තියෙනවා. ඒ තමයි ඔහු මේ රටේ සිදුවෙච්ච දූෂණයන්ට වංචාවන්ට එරෙහිවීම, විශේෂයෙන්ම පාලකයන් විසින් කරනු ලබන දූෂණයන්ට එරෙහිවීම. ලසන්ත එදා එරෙහි වූ ඒ දූෂණය අපේ රටට මොනවද කළේ කියන එක අද අපි සියලු දෙනාටම ඔප්පු වී අවසන්. ඒ වගේම චූලානන්ද මහත්මයා කියපුවාගේ නෙල්සන් මැන්ඩෙලා කියපු දේ හරියටම අපිට ඔප්පු කරලා පෙන්වන ස්වභාව ධර්මය. මේ දූෂණයන්ට වංචාවට එරෙහිව ලසන්ත වගේ මිනිස්සු කීප දෙනෙක් හඬ නගද්දී නිශ්ශබ්දව සිටි දසදහසක් මිනිස්සු ඊට වසර ගානකට පස්සේ පෝලිං වල මැරිලා වැටුණා. නැද්ද මං කියන දේ? එදා දූෂණයට වංචාවට එරෙහි වෙලා නැතුව ඇහැ කන පියන් හිටපු මිනිස්සු ගෑස් ටික තෙල් ටික ගන්න පෝලිං වල ඉන්න උනේ ඒ දූෂණය හින්දා තමයි රට මේ තත්ත්වයට පත් උනේ. මේ ආර්ථිකමය ප්‍රපාතයට සම්පූර්ණ හේතුව ඒක. ඒක මට අද තා පැහැදිලිව පේනවා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිස් සභාවේ තියෙන ෆයිල් වලින් සමහර ෆයිල් නැහැ හැබැයි තියෙන ඒවයි ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවකින් තීරණය කරලා තිබෙනවා නම් එක්ක වග උත්තරකරුවන්ගේ ලංකාවේ ආර්ථික බිඳ වැටීමට හේතුව මොකද්ද කියලා. අනිවාර්යෙන්මය වංචාව සහ දූෂණය එය බලය ඇති තැනැත්තන් විසින් කරනු ලැබූ දූෂණය. ඒ නිසා ලසන්තගේ මරණයට හේතුව නිශ්චිතයි. ඊට පස්සේ මං කසුන්ගෙන් ඇහුවා දැන් කසුන් මම මොනවද කතා කරන්නේ? කසුන් මේකට හරියට උත්තරයක් දුන්නේ නැහැ. හැබැයි මං කිව්වා කසුන් මට කතා කරන්න වෙන්නේ මැරිච්ච ලසන්ත ගැන නෙවෙයි. මට කතා කරන්න වෙන්නේ ලසන්ත මැරෙන්න හේතු වෙච්ච සිදුවීම් තව තවත් බලා ඉඳලා පැනලා ගිය මිනිස්සු සහ අදටත් ඒවා පෙනිපෙනි ඇස් වහගෙන ඉන්න මිනිස්සු ගැන සහ තව දෙයක් තිබෙනවා. මේ පණිවිඩය මොකක්ද මේ දෙන පණිවිඩය? අන්නේ ඒ පණිවිඩය අනිත් පසට හරවන්නට කාලය ඇවිල්ලා තිබෙන බව. ඔබ හිතන්නේ ලසන්ත මරාදෙමුවේ ලසන්තව ඉවත් කිරීමට පමණක් කියාද? ඒක ලසන්ත වගේ සියලු දෙනාට දෙන පණිවිඩයක්. ඒක මැසේජ් එකක්. බොහොම කීප දෙනෙක් මිනිස්සු සාමාන්‍ය ජීවත් වෙනවට වඩා තමන්ගේ දෙයක් බලාගෙන තමන්ගේ දෙයක් කාලා බීලා ජීවත් වෙනවට වඩා වෙනස් විදියට හිතන්න පටන් ගන්නවා. ඒ හිතන්න පටන් ගන්න මිනිස්සු හැබැයි ගොඩක් අයට විශේෂයෙන්ම දූෂිත අන්ත තර්ජනයක් වෙන. ඒ තර්ජනයක් වුණාම ඔවුන්ව ඉවත් කරලා දෙන පණිවිඩය තමයි ඔබ සියලු දෙනා අනිත් අය වගේ ඉන්න කියන එක. වෙනස් වෙන්න උත්සාහ කරන්න එපා කියන. හරි. හැබැයි ඕනෑම සමාජයක මම ඒක සමහර වෙලාවට මගේ මේ කතාව ගොඩක් ප්‍රොෆෙෂනල් නොවෙන්න පුළුවන්. මේක ප්‍රොෆෙෂනලි කතා කරන්න ටිකක් අමාරුයි. අමුවෙන් කතා කරන්න ඕනේ. මොකද බොරු කරන සමාජයක මේ ප්‍රොෆෙෂනලි සමහර දේවල් කියන්න බෑ. ඒක කියන්න ඕනේ අමුවේ. සමහර මිනිස්සු ටිකක් ඉන්නවා අනිත් හැම මිනිහම එක විදිහට යද්දී ටිකක් වෙනස් වැඩ කරන. මං ඒක කියන්නේ නිකන් ඇම්මක් තියෙන මිනිස්සු. හරි. එහෙම අය ඉන්නවා. එහෙම අය ගොඩක් අයට දිරවන්නේ නැහැ. දිරවන්නේ නැති නිසා ඔවුන්ව ඉවත් කරන ගමන්ම අනිත් අයටත් මැසේජ් එකක් දෙනවා. ඉතිහාසෙ මෙහෙමයි. සේනක බිබිලයේ ඉඳන් මෙහෙමයි. ඔහුව ඉවත් කරලා මැසේජ් එකක් දෙනවා. ඔයා මේ වැඩිය දඟලන්න ඔයා අනිත් අයත් මේ සේනක බිබිලේ වගේ දඟලන්න එපා. තමන්ගේ වෛද්‍ය වෘත්තියත් කරගෙන තමන්ට අර පිටිපස්සෙන් එන සමාගම එන කාගේ හරි කියන බේට් ටිකක් ලියලා ඔය එන සමාගමකින් දෙන මොකක් හරි රට සවාරියකුත් අරගෙන පාඩුවේ ඉන්න සුජිත් ප්‍රියන්ත මරලා පණිවිඩයක් දෙනවා ඕගොල්ලෝගේ ලොකු පඩියක් අරගෙන ඇල්ලුවාම දෙන රිවෝඩ් එකක් අරගෙන හරි පැත්තකට වෙලා ඉන්න වෙනස් වැඩ කරන්න හදන්න එපා. හරි. ලලිත් තමන් වලට ඇසිඩ් ගහලා දෙන පණිවිඩය අනිත් තව ඉන්නේ ඔය විගණනය කරන අය එහෙම ඉන්න. හරි. වෙනස් වෙන්න යන්න එපා. ඒ පණිවිඩයම තමයි ලසන්ත වික්‍රමතුංගට දීලා කියන්නේ. තව ජනමාධ්‍යවේදීන් ඉන්නේ ඕන තරම් නේද? දේශපාලඥයන්ගේ පාටි වලට රැයට ගිහිල්ලා උදේට දේශපාලඥයා ගැන ලියලා ජනමාධ්‍යවේදියෝ දන්නවා. ඔයා එහෙම ඉන්න. තව ඔය මොකක් හරි එකක් වාර්තා කරගෙන ඉන්න. වෙනස් වෙන්න හදන්න එපා. වෙනස් වෙන්න හැදුවොත් මෙන්න මැසේජ්. හැබැයි අපේ කරුමය ඒ මැසේජ් එක හොඳටම අපේ සමාජයේ අරන් තියෙනවා. අපේ සමාජයේ මේ මැසේජ් එක හොඳටම අරන් තියෙනවා. මා පෞද්ගලිකවම දන්නවා. මොකද මම විමර්ශනයක් කරන නිසා ඒක සම්බන්ධයෙන් සුජිත් ප්‍රියන්තගේ මරණයට පස්සේ ඒ රේගුවේ හිටපු බොහෝ දෙනා රට දාලා ගියා. ඒ විමර්ශනය ගත්තේ නැහැ ඊට පස්සේ. මැසේජ් එක හරියට හරි. ඊට පස්සේ අනිත් මිනිස්සුත් එහෙමයි. අනේ ඕවට ගිහිල්ලා අපි මෙරුම් කන්නේ මොකටද කියලා පැත්තකට වෙලා ඉන්නවා. ගෙදර ගෑණි කියනවා අනේ මේ පැත්තකට වෙලා ඉන්නවා. හරිද? නිකන් මෙරුම් කන්නේ නැතුව අර වගේ කියලා. මැසේජ් එක පැහැදිලි. මැසේජ් එක අරගෙනත් තියෙනවා පැහැදිලි. එතකොට මම රේන් වික්‍රමතුංගගේ කුටියෙන් මෙන්න මේ කෑල්ල උපුටා ගන්නවා. ඇය මේ පොත පුදනකොට ලියනවා. This book is dedicated to those gusty men and women who have been harassed, abducted, tortured, or murdered for daring the report the truth, and others who continue to solider on with remarkable courage and spirit under the most trying circumstances. මට තියෙන්නේ මෙහෙම දෙයක්. තව දුරටත් ලසන්තල වගේ මිනිස්සුන්ගේ බිරින්දෑවරු මෙහෙම පොත් ලියනවද? තව දුරටත් එක්නැලිගොඩගේ බිරිඳ උසාවි ගානේ ඇවිදිනවද? එහෙම නැත්නම් සියලු දෙනා නිශ්ශබ්දව බලන් ඉන්නවද? මම කියන්නේ මේ පොත සා මේ සැමරුම ගන්න වෙන්නේ මෙන්න මේ විදිහට. අර මං කියපු මැසේජ් එකට එරෙහිව ලසන්ත මැරුවාම තව ලසන්තලා බොහෝ බිහි වෙනවා නම් ඔවුන්ගේ මැසේජ් එක වර්ධිනවා. හැබැයි උනේ එක නෙවෙයි. ලසන්ත මැරුවාම බොහෝ දෙනා යටපත් වීම. එතකොට ඔවුන්ගේ අභිප්‍රාය හරියනවා. එනිසා අපි සමාජ සමාජයක් විදියට කරන්නට වෙලා තියෙන්නේ. ඒකේ අනිපැත් කියන්නේ. දැන් මට උනත් සමහරව එහෙම කියනවා. හරි. අර ජුඩිෂියරි එකට වෙලා මට කවුරුවත් ඒ දවස්වල බනින්නෙත් නැහැ. Facebook එකේ ගහන්නෙත් නැහැ. එහෙම ඉන්න තිබුණානේ. එහෙම ඉන්න තිබුණා. එහෙම හිටියානම් සමහර වෙලාවට මේ රටේ අග්‍රවිනිශ්චකාරතුමා වෙන්න තිබුණා. එහෙම කියනවා මම. හරි. මට පිස්සු කියලාත් කියනවා. හරි. හැබැයි ඒකේ තියෙන්නේ මං අර ඉස්සෙල්ලා කියපු ඇම්ම. ඒක ලසන්තටත් තිබුණානම් තවත් බොහෝ දෙනාට තිබුණානම් ඒක කරන්න දෙයක් නැහැ. ඒව සමහරලාට උපතින් එන දේවල්. හරි. හැබැයි කවදා හරි දවසක අද වගේ ලසන්ත ගැන මිනිස්සු කතා කරනකොට ඔහු වෙනස්ව හිතපු එක ඔහු දූෂණයට වංචාවට විරුද්ධව කටයුතු කරපු එක සම්බන්ධයෙන් අද ඔහු අගයනවා නම් මං හිතන්නේ ඔහුගේ ජීවිතේ සාර්ථක වෙලා තියෙනවා. ඔහු පැත්තකට වෙලා මොනවා හරි ලියාගෙන හිටියා නම් ඔහුට අපි ගරු කරන්නේ නැහැ. ඔහුට සලකන්නේ නැහැ. හැබැයි එවැනි මිනිසුන් මරා දැමීම සහ ඒ මරා දැමපු මිනිසුන් සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට නොවීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තිබෙනවා. ඒකට හේතුවත් ඒ යුක්තිය ඉෂ්ට කරන්න සැබෑ උමනාවක් තිබුණාද නැද්ද කියන එකයි. විනිශ්චකාරවරයෙක් විදියට මම දන්නවා අපේ නීති ක්‍රමය ඇතුලේ හොයන්නේ පුද්ගලයෙක් ඒ දේ කරාද නැද්ද කියලා නෙවෙයි. අපේ නීති ක්‍රමය ඇතුලේ හොයන්නේ පුද්ගලයෙක් යම් විත්තිකාරයෙක්ට විරුද්ධව නඩුව ඔප්පු කරාද නැද්ද කියලා. එතකොට ඒ පැමිණිල්ල නඩුව ඔප්පු කරන සාක්ෂිය උනේ. ඒ සාක්ෂි නැතුව අධිකරණයක් ඉදිරියේ යුක්තිය ඉෂ්ට කරන්න බෑ. අධිකරණයක් ඉදිරියේ යුක්තිය ඉෂ්ට කරන්න. හැබැයි යුක්තිය ඉෂ්ට කරන්න පුළුවන් අධිකරණයේ ඉදිරියේ විතරක් නෙවෙයි. අධිකරණයේ ඉදිරියේ ලසන්තට යුක්තිය ඉෂ්ට වෙලා නැහැ. හේතුව සාක්ෂි හොයාගන්න බැරි නිසා. හැබැයි ලසන්ත මැරුවේ කවුද කියලා දන්න මිනිස්සු දන්නවා. ඒ මිනිස්සු දන්නවා. ඒක කරපු අයත් දන්නවා. ඒවත් දන්න අයත් ඉන්නවා. ඒගොල්ලෝ බොහෝ දෙනා කටහෙල්ලුවේ නෑ. හැබැයි කවදා හරි දවසක ඒගොල්ලෝ මැරෙන වෙලාවට හරි දන්නවා මම ලසන්ත වෙනුවේ යුක්තිෂ්ඨ කරේ නෑ කියලා. මං කියන්නේ මරපු මිනිස්සු නෙවෙයි ඒ මරණය ගැන දන්න මිනිස්සු. ඊට පස්සේ මේ පොත කියවනකොට ලසන්ත වික්‍රමතුංගගේ එක දුර්වලකමක් මං අඳුරගන්නවා. ඒ තමයි ලසන්ත වික්‍රමතුංග යාළුවන් කියලා දේශපාලඥයෝ ආශ්‍රය කරනවා. ඒ යාළුවන් කියලා ආශ්‍රය කරපු දේශපාලඥයෝ ලසන්ත දැන් නැගිටලා ඇවිල්ලා බැලුවනම් තේරෙයි කොහෙද ඉන්නේ කියලා. යාළුවන් කියලා ආශ්‍රය කරපු දේශපාලඥයෝ අද කොහෙද ඉන්නේ කියලා. එතකොට ලසන්තට තේරෙයි තමන් යාළුවන් කියලා ආශ්‍රය කරපු දේශපාලඥයෝ කොහෙද ඉඳලා තින්නේ. ඒ වැරද්ද ලසන්ත කළ බව ලසන්තගේ පොත කියවද්දි තේරෙනවා. මං ජනමාධ්‍ය වේදීන්ට ලංකාවේ ආරාධනා කරනවා ඔබලාගේ ඔය කැමරාවන් වල පටිගත වෙන දේවල් අවුරුදු 20 30ක් පිටිපස්සට ආපහු රිවයින් කරලා බලන්න. එතකොට ඔබටම පුදුම හිතෙයි සමහර දේශපාලඥයෝ එදා ඉඳලා තියෙන්නේ කොහෙද අද ඉන්නේ කොහෙද හිතා ගන්නවත් බෑ. ඒ වගේමයි දූෂිතයෙකුට ලසන්තගේ යාළුවෙක් වෙන්න බෑ. එහෙම වෙලා තියෙනවා නම් ඔහු සැබෑ යාළුවෙක් නෙවෙයි වෙන්න බෑ. තමාට මේ පොතේ එකතැනක තියෙනවා හිටපු ජනාධිපතිවරයෙක් අසභ්‍ය සිංහල වචන වලින් බැනලා ලසන්තට කතා කරනවා දුරකතනෙ. එතකොට ලසන්ත ඒක ඒ ගැනම එයාට ලියනවා ජනාධිපතිවරයාටම ලියනවා මම විශ්වාස කරේ නෑ ඔබවන් කෙනෙක් මේ වගේ මට කතා කරයි කියලා. ඔහු පොලිස්පතිතුමාටත් ලියනවා. හැබැයි ඔහු නතර කරන්නේ නැහැ. ඒ නතර නොකරපු බව මේ පොතේ පැහැදිලිව තියෙනවා. හැබැයි මට එක දෙයක් කියන්න තියෙනවා. මේ පොතේ තියෙනවා ලසන්ත කවදා හරි දැනගෙන සිටියා කියලා මෙය ඔහු ගාවට එන බව. එයම නෙවෙයිද අපේ කර්මය? ඒකම නෙවෙයිද අපේ කර්මය? අපි සියලු දෙනා, ඒ කියන්නේ එයත් දන්නවා, අනිත් අයත් කියනවා, ඔයා ඔහොම කරොත් ඔයාට ඔතනට යන්න වේ. පරිස්සමෙන් ඉන්න. හරි? එයත් කියනවා, ඔව්, මටත් හිතෙනවා එහෙම වෙයි කියලා. හරි? හැබැයි අනිත් සියලුම දෙනා ඒක දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ බලාගෙන ඉඳලා ඒව ඔක්කොම වුණාට පස්සේ සමරනවා. මෙන්න මෙහෙම දෙයක් ලංකාවේ මිනිස්සුන්ගේ තියෙනවා. සමහර මේ වගේ අය ගැන කියන දෙයක් තියෙනවා. ඔයා මාර නියමයි. මම පොඩි කතාවක් කියන්නම්. මං ලෝ කොලෙජ් එකේ ඉන්න කාලේ දවසක් 177 බස් එකේ යනකොට ටිකක් රෑ වෙච්ච වෙලාවක 177 අර ඉන්ටර්සිටි බස් එකේ කොල්ලුපිටිය කඩුවෙල කොල්ලුපිටිය බස් එකේ සීට් ගොඩක් තියෙන තැනක තරුණ යෝ දෙන්නේ ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා. අර ජම්පින් සීට් එකේ එක්කෙනෙක් ඉන්නවා. මෙහා පැත්තේ සීට් එකේ තව කෙනෙක් ඉන්නවා. මේ කොල්ලෝ දෙන්නා ටිකක් චණ්ඩි පාට් එකේ කතා කර කර යනකොට පිටිපස්සෙන් එන මිනිස්සු බහින්න එනවනේ බස් වලටල. බහින්න එනකොට ඒ එන මිනිහර බනිනවා. මේ මල කරදරේ මේ බහින්න එනවා කියලා බනිනවා. එක මිනිහෙක් ඇවිල්ලා කිව්වා මල්ලි මොකද්ද ඔය කරන්නේ? ඔතන මේ පිටිපස්සේ ඕනතරම් සීට් තියෙනවනේ වාඩි වෙන්න. මේ ඇයි මේ මැද වාඩි වෙලා ඉන්නේ කිව්වහම මේ කොල්ලෝ දෙන්නා ගහන්න නැගිට්ටේ මිනිස්සයාට. ගහන්න නැගිටිනකොට ඒ බස් එකේ වෙලාවේ මිනිස්සු 15ක් විතර හිටියා. මං පිටිපස් සීට් එකේ හිටියේ මගේ අර ඇම්මනේ මං නැගිටලා මං කිව්වා ගහන්න යන්න ගහන්න බෑ මෙතන තමුසෙලා අසාධාරණ වැඩක් කරේ මේකේ මැද වාඩි වෙලා කියලා මේව කරද්දි හරියට මාළමේ හන්දියේ මුන්දෙන බැහැලා මොකද අර මිනිස්සයා මාළමේ හන්දියේ බහින්න ගියේ මුන්දෙන බැස්සා මට තේරුණා මේ බහින්නේ අරයා බැස්සාම ගහන්න කියලා මං එයාට කිව්වා බහින්න එපා ඉස්සරහ හෝල්ට් එකේ බහින්න කියලා ඊට පස්සේ ඉස්සරහ හෝල්ට් එකේ බැස්සා මේ මම මේ කියන්නේ අවුරුදු 20කට එහා කතාවක් ඊට පස්සේ දැන් ඒ මිනිස්සයා එතනින් බැස්සා බස් එක එහෙම ඉස්සරහට යනවා මං වාඩි වෙලා ඉන්නවා බතර මුල්ල හන්දියේ විතර පිටිපස්සෙන් ආපු කෙනෙක් මගේ පිටර තට්ටු කරලා කියනවා මල්ලි නියමයි ඈ ඔයා මට ගහන්න විතරු යන්න ඌට හරිද මුළු සිද්ධිය වෙනකම්ම වචනයක්වත් කතා නොකර ඉඳලා අන්තිමට කියනවා මල්ලි උඹ නියමයි කියලා හරි ගුටි කෑවනම් මන්නේ ගුටි ගන්න හරි ඔන්න ඕක තමයි මේකේ විදිය උඹ එල්ලියන් උඹත් එක්ක අපි එල්ලෙන්න යන්නේ නැහැ බෑ උඹ එල්ලිච්ච හින්දා උඹ මාර ටොප් අඩුව හරි ඉතින් වෙනස් කළ යුතු වන්නේ මෙයයි වෙනස් කළ යුතු වන්නේ තව දුරටත් ලසන්ත වගේ මිනිස්සු බිහි වෙනවා තව දුරටත් ලසන්ත වගේ මිනිස්සු වැඩි වැඩියෙන් බිහි වෙන්න ඕනි. හැබැයි ඒ හැමෝම වීරයන් නම් වීරයා මැරිලා මේ කතාව ඉවර වෙන්න බෑ. වෙලා තියෙන්නේ හැමදාම වීරයා මැරිලා මේ කතාව ඉවර වෙනවා. හරිද? ඒක නිසා මං නම් ඉන්නේ වීරයා මැරෙන්න බෑ. වීරයා මේක දිනන්න ඕනි. ඒක නිසා හැමෝටම දෙන පණිවිඩය තමයි ලසන්තගෙන් ගන්න ඕනේ පණිවිඩය තමයි මින් ඉදිරියට ලසන්ත වර්ගයේ මිනිස්සු ලසන්ත වර්ගයේ වීරයන් මැරෙන්න බෑ. වීරයන් දිනන්න ඕනි. බොහොම ස්තුතියි.
3: දරුවෙකුගේ මොලේ වර්ධනය ආසන්න වශයෙන් 90%ක් ඔවුන් වයස අවුරුදු 5ට පෙර සිදුවන බව ඔබ දැන සිටියාද? නොමිලේ සැපේන කින්ඩර් අධ්‍යාපනයේ මගින් වයස අවුරුදු 3 සහ 4 දරුවන් සඳහා ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට පෙර වසර 2ක ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දී පවුල්වලට මුදල් ඉතිරි කරමින් කින්ඩර් හිදී දරුවන් ක්‍රීඩා මගින් ඉගෙන ගනී. මේ ඔවුන්ගේ සමාජ මානසික සහ සංජානන කුසලතා වර්ධනය කිරීමට උපකාරී වන අතර මිතුරන් ඇති කර ගැනීමටද සහාය වේ. bit.gov.au/kinder වෙතින් ඔබට වැඩි දුරතොරතුරු ලබා ගත හැකිය.
4: Station sponsor on your local station 88.6 Plenty Valley FM, the world at night.

ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් FM 88.6 ලක්මිහිර ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති සමගින් මම රොෂාන් මිහිදුකුල සූර්ය ඔස්ට්‍රේලියාවේ 2025-26 මූල්‍ය වසර බදු ආදායම රටේ ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා ෆයිනල් බජට් අවුට්කම් අනුව ටැක්ස් රිසිප්ට්ස් GDP එකේ සිර 24.1 දක්වා ඉහළ ගොස් ඇති අතර මැයි බජට් එකේ පුරෝගතනය කර තිබුණේ සිර 23.6ක් පමණයි. ඒ FE වාර්තාවේ විග්‍රහයට අනුව මෙම ප්‍රවණතාවය දිගටම පැවතු හොත් ට්‍රෙෂවර ජිම් චාමස් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ඉහළම බදු ආදායම් මට්ටමලින් එකක් පාලනය කළ භණ්ඩාගාරික වරුවර බවට පත්වෙනවා. කෙසේ වෙතත් රජුවේ නිලදත් අනුව 2025-26 බදු මට්ටම තවමත් හොවාඩ් ගවර්න්මන්ට් සමය වාර්තා වූ ඉතිහාසගත ඉහළම මට්ටම පහරින් පවතිනවා. මෙවර රජුට ලැබුණු ටැක් රිසිප්ට් බජට් පුරෝගතනයට වඩා ඩොලර් බිලියන 4.6කින් වැඩි වී ඇති අතර ඒ සඳහා සුපැනුවේෂන් ෆන්ඩ් සහ ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් වලින් ලැබුණු බදු ආදායමද ඉහළ යාම ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. ඒ සමගම 2025-26 ෆෙඩරල් බජට් ඩිෆෙක්ට් එක ඩොලර් බිලියන 22.3ක් ලෙස අවසන් වී අතර එය බජට් එකේ පුරෝගතනය කළ ඩොලර් බිලියන 28.3ට වඩා ඩොලර් බිලියන 6කින් හොඳ ප්‍රතිඵලයක් ගෙන එනක් තිබෙනවා. රජයේ පවසන්නේ බදු ආදායම ඉහළ ගියත් සියලුම බදු ගෙවන්නන් සඳහා ලබා දුන් ටැක්ස් කට් සහ තාවකාලික ෆුවෙල් එක්සයිස් කට් නිසා බදු අඩු කර කිරීමටද පීවරගෙන ඇති බවයි. කෙසේ වෙතත් බදු ආදායම GDP එකේ 24.1 දක්වා ඉහළ යාමත් සමග ඔස්ට්‍රේලියාවේ බදු බර රජයේ වියදම් සහ ඉදිරියේදී තවත් ටැක්ස් කට්ස් ලබා දිය යුතු යන්න පිළිබඳව දේශපාලන සහ ආර්ථික සංවාදය තවදුරටත් තීව්‍ර වී තිබෙනවා. ආබාධ සහිත පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක NDIS වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන බරපතල පැමිණිලි 13,000කට ආසන්න ප්‍රමාණයක් තවමත් විසඳීමට බලා සිටින බව වාර්තා වී තිබෙනවා. විශේෂයෙන්ම අපියෝජනයේ නොසලකා හැරීම සහ මුදල් වංචා සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන පැමිණිලි අතුරින් කීපයක් සඳහා ප්‍රතිචාර ලැබීමට මාස ගණනක් ගත වී ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය මාර්තු මාසයේ විසඳීමට ඉතිරිව තිබූ පැමිණිලි සංඛ්‍යාව 15,000කට වැඩි වූ අතර මේ වන විට එය 13,000කට ආසන්න මට්ටමකට අඩුව තිබෙනවා. එහෙත් බරපතල සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි කරව ඇතැම් පුද්ගලයන් පවසන්නේ ඒවා සම්බන්ධයෙන් කඩිනමින් පීවර ගත යුතු වුවත් ප්‍රතිචාර ලැබීමට දිගු කාලයක් ගත වී ඇති බවයි. එක් සිදුවීමකදී පැමිණිල්ලක සම්බන්ධයෙන් කටයුතු කිරීමට නිලධාරියෙකු පත් කිරීමට පමණක් මාස 4ක පමණ කාලයක් ගත වූ බවද වාර්තා වෙනවා. මේ අතර NDIS ආරක්ෂණ කොමිසම පවසන්නේ ලැබෙන පැමිණිවල බරපතල භාවය හදිසි භාවය සහ සංකීර්ණත්වය සලකා ඒවාට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත් NDIS සේවාව භාවිතා කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බරපතල පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් පීවර ගැනීමේ

0: අශ්චතාවය පිළිබඳව මේ වනවිට වැඩි අවධානයක් යොමුවති වෙනවා. ඔස්ට්‍රෝලයානු මහබැංකුවේ අද පොලි අනුපාතිය තිරුණත් සමග නිවාසනය ගෙවන මිලියන ගණනකට පිරිසකට තම මාසික ගිවීම් ගැන නැවත අවධානය යොමු කිරීමට සිදුව තිබෙනවා. පොලි අනුපාතය 0.25කින් ඉහළ ගියහොත් $7,31,000 පමණ වන සාමාන්‍ය නිවාසනයක මාසික ගෙවීම $120කින් පමණ වැඩි විය හැකි බව SBS වාර්තා කර තිබෙනවා. යනුව වසරකට ගෙවීම සිදුවන අමතර මුදල් $1,440ක් පමණ වන අතර නිව සවුත් වේල්ස් හි සාමාන්‍ය ණය ගෙවන අයෙකුට මාසිකව තවත් $138ක් පමණ ගෙවීමට සිදුවිය හැකි. පළමු නිවස මිලදී ගන්නා අය සඳහා සාමාන්‍ය ණය මුදල $610,000ක් පමණ වන අතර පොලි අනුපාතය ඉහළ ගිය හොත් ඔවුන්ගේ මාසික ගෙවීම $100ක් පමණ එකතු විය හැකි බවයි සඳහන් වන්නේ. එමෙන්ම පොලි අනුපාත ඉහළ යාම නිසා අලුතින් නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට බැංකුවෙන් ලබා ගත හැකි උපරිම ණය මුදල 2.25 අතර ප්‍රමාණයකින් අඩු විය හැකි බවයි කැන්ස්ටර් ගණනය කර තිබෙන්නේ. දැනට ඔස්ට්‍රේලියාවේ නිවාස ණය ගෙවන අයගෙන් $1.54 පමණ ණය ගෙවීමේ දැඩි පීඩනයකට ලක්වීමේ අවධානමක සිටින බව රෝයි මෝගන් දත්ත පෙන්වා දෙන අතර තවත් පොලි අනුපාත ඉහළ යාම එම පිරිසට තවදුරටත් බලපෑම් කළ හැකි. RBA අද පස්වරු 2:30ට පොලි අනුපාත තීරණය ප්‍රකාශ කිරීමට නියමිත අතර එම තීරණයෙන් පසු නිවාස ණය ගෙවන අයගේ මාසික වියදම් සහ නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයගේ ණය ගැනීමේ හැකියාව ගැන වැඩි අවධානයක් යොමු ව තිබෙනවා.
1: ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපර්මාකට් ජාලාවල කෝල් සහ වුල්වර්ත් විසින් වෙළඳසල් ආරක්ෂාව වැඩි කිරීම සඳහා ෆේෂල් රෙකග්නයිසේෂන් ටෙක්නොලොජි පරීක්ෂා කර තිබීමත් සමග පාරිභෝගික පෞද්ගලිකත්වය ගැන අවධානය යොමු ව තිබෙනවා. තාක්ෂණය පුද්ගලිකුගේ මූුණ ලක්ෂණ හඳුනාගෙන ඒවා ඩිජිටල් කෝඩ් එකක් බවට පත් කර වෙනත් දත්ත සමග සසඳීමට භාවිතා කළ හැකි තාක්ෂණයක් බව සඳහන් වනවා. සුපර්මාකට් කර්මාන්තයේ පාර්ශ්වය පවසන්නේ මෙවැනි තාක්ෂණයක් භාවිතා කිරීමේ ප්‍රධාන අරමුණ පාරිභෝගිකයන් සහ සේවකයන්ගේ ආරක්ෂාව වැඩි කිරීම සහ වෙළඳ සැල් තුළ සිදුවන අපරාධ පාලනය කිරීම බවයි. කෙසේ වෙතත් තාක්ෂණ විශේෂඥයන් පෙන්වා දෙන්නේ මූණ හඳුනා ගැනීම වැනි තාක්ෂණයක් භාවිතයට ගැනීමෙන් පසුව එය මුදල් අරමුණෙන් ඔබට වෙනත් කාර්යයන් සඳහා භාවිතා වීමේ අවධානමක් තිබිය හැකි බවයි. ඊසන් ඔස්ට්‍රේලියාවේ ශීතකාලීන වගාවන් අස්වනු නෙලීම මේ වෙන විට ආරම්භ වී තිබෙනවා. ධාන්‍ය වගා කරන ප්‍රදේශවල ගොවීන් අස්වනු නෙලීමේ කටයුතු වේගවත් කරමින් සිටිනවා. මෙවර අස්වනු නෙලීමත් සමග ධාන්‍ය විශාල ප්‍රමාණයක් ගබඩා කිරීම සහ ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාවය ඉහළ යන අතර ඒ සඳහා පවතින පහසුකම් කාර්යක්ෂකමව භාවිතා කිරීම කර්මාන්තයට වැදගත් වී තිබෙනවා. මේ අතර මෙල්බර්න් ටර්මිනල් එකේ ධාන්‍ය ගබඩා කිරීමේ ධාරිතාව ටොන් 65,000ක් දක්වා වැඩි කිරීමට සංවර්ධන කටයුතු සිදු කර ඇති බව වාර්තා වනවා. අස්වනු නෙරන කාලයේදී ගොවින්ගෙන් ලැබෙන ධාන්‍ය විශාල ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීම එම පහසුකම උපකාරී වනු ඇති බවයි සඳහන් වන්නේ. ඔස්ට්‍රේලියාවේ ධාන්‍ය කර්මාන්තයේ රටේ කෘෂිකාර්මික සහ අපනයන ආර්ථිකයට වැදගත් වන බැවින් අස්වනු නෙලීමේදී ගබඩා කිරීම සහ ප්‍රවාහනය දක්වා සම්පූර්ණ ක්‍රියාවලිය කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවධානය යොමු වෙනවා. විශේෂයෙන් අස්වනු නෙලන කාලෙදී ධාන්‍ය ගබඩා කිරීමේ ඉඩකඩ ප්‍රමාණවත් නොවුවොත් ගොයින්ට සහ සැලසුම් ජාලයට අමතර ගැටලු ඇති විය හැකි බැවින් ගබඩා පහසුකම් වැඩි කිරීම වැදගත් පියවරක් ලෙසද සැලකා බලනවා. ඔක්තෝබර් 15 සිට ඔස්ට්‍රේලියාවේ EFT සහ වීසා සහ මාස්ටර් කාඩ් ගෙවීම සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර සර්චාර්ජ් කාස්තු වයි කිරීම නවත්වන බව නීති ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම වෙනසක් සමග ව්‍යාපාරවලින් බැංකුවලට ගෙවන කාඩ් ට්‍රාන්සක්ෂන් ගාස්තු අඩුවීම නිසා බැංකු කිහිපයක් තම ක්‍රෙඩිට් කාඩ් රිවෝට් සහ අනෙකුත් පහසුකම් නැවත සකස් කරමින් සිටිනවා. යනුව ඇතැම් ක්‍රෙඩිට් කාඩ්ස් වල රිවෝට්ස් පොයින්ට්ස් වාර්ෂික ගාස්තු සහ කම්ප්ලිමෙන්ටරි ට්‍රැවල් ඉන්ෂුරන්ස් වැනි පහසුකම් වල වෙනස්කම් සිදුවෙමින් පවතන අතර කාඩ් එක භාවිතා කරන පාරිභෝගිකයන්ට ඒවා පිළිබඳව අවධානය යොමු කරන්න සිදුවනවා. කොමන්වෙල්ත් බැංක් දැනට පවතින අවෝඩ්ස් රිවෝඩ්ස් ප්‍රෝග්‍රෑම් එක සැප්තැම්බර් 29 අවසන් කරේ සුසුකම් ලබන ගණදර කරන සඳහා කොම්බැන්ක් යෙලෝ පොයින්ට්ස් ප්‍රෝග්‍රෑම් එක ඔක්තෝබර් 15 සිට හඳුන්වාදීමට සැලසුම් කර තිබෙනවා. ඒ පොතත් සමගින් අදට නියමිත ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති නිමා වෙනවා. හමුවෙමු ලබන ගහරුවාදාත් හරියට මහපස 8:30ට. එතෙක් ඔබට සුබ සතියක්.

ගීත චන්දන ලිනාර්චි සමග තේජපෙරා කියන්නේ මෙල්බන් නුවර අපි අත්සලම ඉන්න දක්ෂ ගායිකාවක් ඇගේ ගීත බොහෝ තියෙනවා. අපි කැමති ලක්මිහිරෙන් ඔබේ ගීතයක් තියෙනවා නම් ඒකත් ප්‍රචාරය කරන්න. ලක්මිහිර හැම වෙලාවෙම මෙල්බන් නුවර ගීත ප්‍රචාරය කරන්න බැඳී ඉන්නවා. කොහොමත් මේ PVFM ගොන් විදිලිය අපේ ගායක ගායිකාවන්ට අත දෙන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඉතින් බොහෝ වෙලාවට ඉංග්‍රීසි භාෂාවෙන් ගායනා කරපු ගීත PVFM වල නිතරම ප්‍රචාරය වෙනවා. මේ අහල පහල ඉන්න අයගේ, ඉතින් ඔබගේ ගීත ඉංග්‍රීසියෙන් නම් ඒත් පුළුවන් අපිට ප්‍රචාරය කරන්න. එහෙම නැත්නම් සිංහල ගීතයක් වුණත් කමක් නැහැ, ප්‍රචාර කරන්න පුළුවන් අපිට. ඒ වගේම දැනගන්න කැමති වැඩසටහන ගැන මොනවා හරි ඔබට අදහසක් කතාවක් බහක් කරන්න තියෙනවා නම් අපිට කතා කරන්න. කතා කරන්න කිව්වට SMS පණිඩියක් තමයි එවන්න පුළුවන් වෙන්නේ. 0464682776 පණිවිඩයක් එවන්න. ඔබට මොන හරි යම්කිසි අදහසක් තියෙනවා නම් මේ වෙනතුරු අපි ඉදිරිපත් කරපු වැඩසටහන් ගැන, එහෙම නැත්නම් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන දෙයක් ගැන කතා කරන්න හිතනවා නම් අපිට පණිවිඩයක් එවන්න. 0464682776 ලක්මිහිර හැම වෙලාවෙම ඔබගේ අහඬට, ඔබගේ අදහසට සවන් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.

ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරයක යෙදුනා තරඟ හයක් පැවැත්වුණා 20-20 තරඟ තුනක් සහ සීමිත ඕවර 50 ඕවර තරඟ තුනක් පැවැත්වුණා. ඉතින් මේ තරඟ හයෙන් පහක්ම පරාදයි එකම එක තරඟයයි ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. ඒ පරාජයත් එක්ක එතකොට තරඟාවලියෙන් පරාජය ලක්ුණා. ඒ වගේම ලංකාවේ සීමිත ඕවරු පන්දු ඒ රෑන්කින් වල එකක් අඩු වෙලා තියෙනවා. එතකොට අපි හිටපු ස්ථානය එංගලන්තය අපිට වඩා උඩට ගිහිල්ලා අපි පහළට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මේ තරඟාවලියට සහභාගී වුණේ මේ විදේශ පුහුණුකරුවෙකුත් එක්ක ගැරි කර්ස්ටන්. ඔහු දකුණු අප්‍රිකානු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහුගේ පළවෙනි සංචාරය තමයි මේ යෙදුනේ. ඉතින් අපේ ක්‍රීඩාවේදී දිගින් දිගටම අපේ ජාතික කණ්ඩායම පරාජයට පත් වෙන මේ ගැන ඉතින් අපේ අසන්න ප්‍රේක්ෂකයෝ බොහොම කණගාටුවෙන් තමයි ඉන්නේ. ඉතින් එහෙම කණගාටුවෙන් ඉන්න වෙලාවට ක්‍රිකට් වලට තිබිච්ච අවධානය වෙන පැත්තකට යොමු කරන්න අපේ හෙල්ල විසි කිරීමේ ශූරයා රුමේෂ් තරංග පතිරගේ. ඔහු තවත් රම් පදක්කමකින් ලංකාව ජයග්‍රහණය කර පහුගේ කාලේ පුරාටම රම් පදක්කම් දිනනවා. මේ දවස්වල පැවැත්වෙනවා ජපානයේ පැවැත්වෙනවා ආසියාතික මල් ක්‍රීඩා තරඟ. මේ මල් ක්‍රීඩා තරඟයේදී රුමේෂ් පතිරණ හෙල්ල විසි කිරීමෙන් නැවත වරක් ලංකාවේ පළවෙනියා වුණා. ඔහුගේ ඔහු මුලින්ම හිටියේ තුන්වෙනි ස්ථානයේ මුලින්ම 73.53 දුරක් හෙල්ල විසි කරලා ඊට පස්සේ ඔහුට ඉදිරියෙන් හිටියා ඉන්දියානු ක්‍රීඩකයන් දෙදෙනෙක්. ඉතින් අර ක්‍රිකට් ක්‍රීඩාව වගේම තමයි දරුමේසුත් හැම වෙලාවෙම ඔය රම්ප දක්කන් දිනාගත්ත හැම අවස්ථාවකම ඔහු ඉන්නේ පිටිපස්සෙන් ඉන්නේ. අනිත් ඊට වඩා හෙල්ල දුර වීසි කරපු අය ඉන්නවා. හැබැයි ඔහු අවසානයේදී මේ හැම අවස්ථාවකම ඔහුගේ අවසාන හෙල්ලය ඉතාමත්ම දුරට යනවා. මේ අවස්ථාවේදී ඔහු මීටර 88.55 හෙල්ල විසි කරලා ජයග්‍රහණය ලබා දුන්නා. මෙතෙන් රොමේෂ් අපිට විශාල රම්පදක්කම් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. මං හිතන්නේ ඔහු කියපු විදිහට දැන් ඉතිර වෙලා තියෙන්නේ ඔලිම්පික් රම්පදක්කම ලබා ගන්න විතරයි. ඉතින් අපි ලක්මිහිර විදිහට අපි පහුගිය සතියේ තත් ඔහුට සුබ පැතුවා. නැවතත් සුබ පතන්න කැමැති. ආසියානු මල් ක්‍රීඩා තරඟ ගැන පොඩි අවධානයක් යොමු කරොත් හොඳයි කියලාත් හිතනවා. අපේ ක්‍රිකට් කණ්ඩායමත් සහභාගී වෙනවා, ජාතික කණ්ඩායමකුත් සහභාගී වෙනවා. දැන් ඔවුන් අවසාන පූර්ව වටයකට සුදුසුකම් ලැබලා තිනවා. බොහෝ ක්‍රිකට් තරඟ වර්ෂාවට හේදිලා ගියා. ඒක නිසා එච්චරම ලොකු උනන්දුවක් කියන්නේ ලකුණු පූර්වක් ගැන එහෙම අපිට කතා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. කාන්තා ක්‍රිකට් තරඟයේ රම්පදක්කම වෙනුවට තරඟ කරේ ඉන්දියාවත් එක්ක. ඉතින් ඉන්දියාවත් එක්ක අපි පිටම අපේ කාන්දා කණ්ඩායම පරාජයටපත් වෙනවා. පරාජයටපත් වුණත් අපිට රිදී පදක්කමක් තියෙනවා. එතකොට ආසියානු මල්ල ක්‍රීඩා තරඟයේ රිදී පදක්කමක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා අපේ ලංකාවේ මීටර් 100 ධාවන ශූරිය සුසන්තිකා දකුණු ආසියාවේ පවත්වපු ඔහුගේ ඇගේ වාර්තාව මේ චීන ජාතිකයෙක් විසින් බිඳහෙල්ල තියෙන වාර්තාවන් තියන්නේ. එහෙම තමයි නේ, වාර්තාවක් තිබුණාට වාර්තාව දිගටම තියෙන්න ඕනේ නැහැ නේ. වාර්තාවන් තියෙනවා, වාර්තාවන් බිඳ වැටෙනවා. ඉතින් ඒ විදිහට තමයි. නමුත් ක්‍රීඩාංශයේදී ඉතින් මල්ල ක්‍රීඩාවලින් අපිට සුබදායක ප්‍රතිඵල ලැබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව නම් දිගින් දිගටම ආපස්සට යනවා. ඉතින් මේ පිළිබඳව දේශපාලනිකවත් කතා වෙනවා. මොකද ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවන්න තාවකාලික කමිටුවක් පත් කරලා තියෙනවා. ඔවුන් ව්‍යවස්ථා ඒ වගේ දේවල් වෙනස් කරගෙන ලංකාවේ ක්‍රීඩාවේ අනාගතය සකස් කරන්න හදනවා. ඉතින් එහෙම තමයි වෙන්නේ. එකපාරටම ප්‍රතිඵල දකින්න බෑ. නමුත් ප්‍රතිඵල දකින්න පුළුවන් විදියක වෙනසක් වෙලා තියෙනවා නම් අපි ඇත්තටම කැමතියි. ඉතින් එහෙම වෙන්න ඕන කියලා හිතනවා. එහෙම විය යුතුයි. එහෙම වුණොත් තමයි අපේ ක්‍රීඩාව ගැන දැන් අපි කොච්චර කතා කරත් ක්‍රිකට් වලට ආසයි. මම දැක්කා මේ අපේ සහෘදය ජගත් ජේදිරිසිංහත් මේ බොහොම කණගාටුවෙන් ෆේස්බුක් එකේ මේ වගේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන බොහොම කණගාටුවෙන් මේ ක්‍රීඩකයා තවදුරටත් ක්‍රීඩා කරනවාද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉතින් එහෙම තමයි. එක ක්‍රීඩකෙ දිගින් දිගටම දුර්වල වෙනකොට ඔහුව නැවත නැවතත් කණ්ඩායමට තෝරා ගැනීම ගැටලුවක්. ඒ වගේ වෙලාවෙදී ඔහුට පොඩි
විරාමයක් දීලා ඊට වඩා නැගින ක්‍රීඩකයෙකුට අත දෙන එක තමයි අවශ්‍ය මොකද නැත්තම් ඔහුගේ ආත්ම ශක්තිය තමයි ගිලිහිලා යන්නේ

0: ඔබ අපදාවකට සූදානම්ද? ඔස්ට්‍රේලියා පෝස්ට් සහ ඔස්ට්‍රේලියන් රෙඩ් ක්‍රොස් එක්ව අනපේක්ෂිත අවස්ථාවන් සඳහා සූදානම් වීමට ඔබට උපකාර කරයි. අද ගන්නා සරල පියවර කිහිපයක් හෙට විශාල වෙනසක් ඇති කළ හැකි. වැඩි විස්තර සඳහා redcross.org.au/prepare වෙත පිවිසෙන්න.
1: Station sponsor The World at Night on your local station, Plenty Valley FM.
2: අසෝක මතක රවීනේකුගේ මතක සටහන්
3: නැසීගිය ප්‍රවීණ මාධ්‍යවේදී අසෝක තිලකරත්න මහතා ගෙන ආ වැඩසටහන් මාලාව.

0: ගඩක්කර ගන්න උදව්වට ගන්න කෙනෙක් අරගන්න තමයි මම ඉන්නේ ලක්ෂපියක ගොඩන්න දෙන්නේ
1: නෑ එහෙමනම් බුලත් පිටක් සප්පෑම් වෙලා එහෙම අපිත් කතාවට මුල පුරමුකෝ එදාස් නවසිය තිස්සතරේ ඔක්තෝබර් පාලුස්වනිදා ගම්පා දිස්ත්‍රික්කේ හල්ගම්පිටිය ග්‍රාමේ ගැමි නිවසකට එන මේ අමුත්තා හැදී වැඩී මූලික ඉගෙනීම ලබන්නේ ඒ දිස්ත්‍රික්කේම පාසල් කිහිපයක. ඊට පස්සේ ඔහු කොළඹ එනවා ආනන්ද විද්‍යාලයට. ආනන්ද ඉගෙන ගනිද්දිම DB ජයතිලක සාහිත්‍ය සම්මානයත් අමරසේන කලා සම්මානයත් දිනාගන්න තරම් කලාවට හුරු බුහුටි මේ තරුණයා දයානන්ද ගුණවර්ධන. 1957 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන දයානන්ද අවුරුදු 27 දී තමයි තමන්ගේ පළමුවෙනි වේදිකා නාට්‍ය එක නරිබෑන කරලියට ගෙන එන්නේ.

0: දෑනද ගුණුවර්තන නිෂ්පාදනයකට පුවේදිකා නාට්‍ය ගණන දහසයක් විතර වෙනවා. මොහුගේ නාට්‍ය අතර කැපීපෙනෙන නම් දෙකක් තමයි ගජමන් පුවතත් ඒ වගේම මදුර ජවනිකා.
1: මේ මදුර ජවනිකා නාටකය අපි රඟදක්වන්නේ නළුරිලි එකමතුවේ ආධාර කටයුතු සඳහායි අපි ගැන බොහොම සන්තෝෂ වෙනවා. මේ නාටකයේ මුලින්ම අපි රඟදැක්වුවේ 1983 අවුරුද්දේ. කොහොමටත් මේ නාටකය යෙන් අපි සාකච්ඡා කරන්නේ මේ වර්තමාන තත්ත්වයන්ට පසුබිම්වන මේ ඓතිහාසික තොරතුරු. අපි ඒ සඳහා යොදාගන්නේ මේ ඉතිහාස පොතම නෙමෙයි මේ ජනශ්‍රුතිය. ඒ කියන්නේ නොඑක් විදිහේ මතිමතාන්තර කතා පුවත් තියෙනවා මේ අපේ ඉතිහාසය පිළිබඳව. ඉතින් අපි ඒවා පළ ප්‍රයෝජනට ගන්නවා. අපි මේ නාට්‍යයට නම් කරලා තියෙනවා මේ රාම රාවණා යුද්ධයේ පටන් වංශවතී ඩුබායියම දක්වා ලක්දිව සසල කළ රංග තරංග කියලා කියනවා. දැන් අපි දන්නවා දැන් රාම රාවණා යුද්ධයේ පිළිබඳව ඒ වෘතාන්තයේ තියෙනවා. මේ නාට්‍ය දිගටම ඉදිරියට ගෙනියන්නේ කතක. එහෙම නැත්නම් අපි එයාට කියනවා ලංකා ආරක්ෂකයා කියලා කියනවා. ඉතින් මේ ලංකා ආරක්ෂකයා කියනවා මේ රාවණා රජුරවංග පෙරද්දුවේ කවුද ඔහුගේම සහෝදර විභීෂණ රාමකුමාරයට එක්ක වෙලා ඒක අපි ඉතිහාසය කරපු ලොකුම වැරද්දයි කියලා. ඒ මොකද රාවණා රජුරෝ ජයග්‍රහණය කළා නම් අපේ රටේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා.

ආනන්ද නාට්‍යකරුවෙක් ගීත රචකයෙක් පමණක් නෙවෙයි ඔහු ගුවන් විදුලි මාධ්‍යයට සුවිසල් සේවයක් කළ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් 1961 දී ගුවන් විදුලියට නිෂ්පාදකවරයෙක් ලෙස එන ඔහු 87-90 කාලයේදී ගුවන් විදුලියේ ශ්‍රවණ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂවරයා හැටියටත් 90-92 කාලයේ ඉංග්‍රීසි සේවයේ අධ්‍යක්ෂවරයා හැටියටත් කටයුතු කරලා තියෙනවා දානන්දයන් තුල අප දකින ගේය පද රචකයා හරි අපූරු සොඳුරු අත්දැකීම් වලින් හදවත පුරවාගත්තු සුන්දර මිනිසෙක්.

කුරුළුබැද්ද රන්සලු විසතුරු සිරිත ආදී චිත්‍රපටවලටද ඔහු ලබා දුන් දායකත්වය අපට කිසිවිටකත් අමතක කරන්න බෑ. දයානන්ද සැබෑ මිනිසත්කමේ අපූරු සංකේතයක්. ඔහු හදිසියේම අපෙන් සමුගෙන යන්නේ කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි හිඩසක් ඉතිරි කරමින්.

0: දරුවෙකුගේ මොලේ වර්ධනය ආසන්න වශයෙන් 90%ක් ඔවුන් වයස අවුරුදු 5ට පෙර සිදුවන බව ඔබ දැන සිටියාද? නොමිලේ සැපේන කීර්ති අධ්‍යාපනයේ මගින් වයස අවුරුදු 3 සහ 4 දරුවන් සඳහා ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට පෙර වසර දෙකක ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දී පවුල්වලට මුදල් ඉතිරි කරමින් කින්ඩර්හිදී දරුවන් ක්‍රීඩා මගින් ඉගෙන ගනී. මේ ඔවුන්ගේ සමාජ මානසික සහ සංජානන කුසලතා වර්ධනය කිරීමට උපකාරී වන අතර මිතුරන් ඇති කර ගැනීමටද සහාය වේ. bit.gov.au/kinder වෙතින් ඔබට වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
1: Station sponsor on your local station 88.6 Plenty Valley FM, the world at night.
2: ලලිත් කූගන් අපි මේ නම් දෙක නිතරම අහලා තිනවා. ලලිත් කූගන් කියන්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරකයන් දෙදෙනෙක් තරුණයන් දෙදෙනෙක් ඔවුන් අතුරුදහන් වෙනවා. ඔවුන් අතුරුදහන් වෙන අවස්ථාව වෙනකොට රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ජනාධිපති ගෝඩාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්. ඉතින් මේ අතුරුදහන් වීම පිළිබඳ නඩු විභාගය පැවැත්වෙන්නේ යාපනයේදී. යාපනයේ නඩු විවාදය පැවැත්වුණාට ඒකේ සාක්ෂිකාරයක් විදියට ගෝඩාභය රාජපක්ෂ මහත්මයාට යන්න තියෙනවා. නමුත් ඔහු යාපනයට යන්න බෑ කියලා කියනවා. මේ නඩුව අද නඩු විභාගය අද ගත්තා. ඒ පිළිබඳව අපේ මාධ්‍යවේදී තරිඳු උඩුවර ගෙදර ෆේස්බුක් එකේ තබපු සටහනක් මම කැමති මේ වෙලාවේ කියවන්න. මේක ටිකක් රසවත්. අප සහෝදර නීතිඥ නුවන් බෝපකේ විසින් අද ලලිත් කූගන් අතුරුදහන් කිරීම පිළිබඳ සාක්ෂි මෙහෙයීම සිදු කළා. එහි නෛතික සහ අධිකරණීය වැදගත්කම මෙන්ම සංකේතාත්මක වැදගත්කම අතිවිශාලයි. ලලිත් කූගන් අතුරුදහන් කිරීම පිළිබඳ නඩුව තිබෙන්නේ යාපනයේ මහේස්ත්‍රා අධිකරණයේ. නීතිඥ නුවන් බෝපගේ හිටියේ යාපනයේ උසාවිය තුළ. මගේ සහෝදර මාධ්‍යවේදී ෆසීර් හිටියේ යාපනයේ උසාවියේ. ගෝඨාභය මේ නඩුවේ සාක්ෂිකාරය පමණයි. ඒත් ගෝඨාභයට යාපනයට යන්න බයයි. තමන්ගේ ජීවිතයට තර්ජනයක් තිබෙන බව කියමින් ලංකාවේ වෙන ඕනෑම තැනක සිට සාක්ෂි දීමට අවසර ඉල්ලුවා. ඒ අනුව අද සාක්ෂි දෙන්න ආවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට. මම කොළඹ සිට මෙය වාර්තා කළා. අධිකරණ ශාලා දෙකක නීතිඥ බෝපගේ යාපනයේ ගෝඨා කොළඹ. අපි අධිකරණ ශාලා දෙකක සිට මෙය බලා සිටියා. ජීවිතයට යම්කිසි තර්ජනයක් ඇති කෙනෙකු ඇති අයකු රටින් පිට සිටීදී පවා සාක්ෂි දීම සාමාන්‍ය දෙයක්. ඉදිරියේදී නඩු කිහිපයක සාක්ෂි එලෙස විදේශ රටවල සිට ලබා දේවි. ගෝඨාභය බෝපගේගේ ප්‍රශ්න නැසෙන බව කිව්වා. ඔහු බෝපගේ ඇසු සියලුම ප්‍රශ්න මුඩ්ලිය විසින් යලි කියෙව්වාට පස්සේ ඒකට තමයි උත්තර දුන්නේ. බොහෝ ප්‍රශ්නවලට ඔහුගේ මුල් පිරිතුර වුණේ නොපැහැදිලි බව, ඇසෙන්නේ නැති බව. ප්‍රශ්න ඔහුට ඇසෙන ලෙස යලි කියෙව්වාට පසු ඔහු අවස්ථා කීපෙදීම කිව්වේ මතක නැති බවයි. සිදුවීම් මතක නැතත් ඔහු කිව්වා අතුරුදහන් කිරීම් වල හමුදාසා බුද්ධ්‍යාංශ සම්බන්ධ බව, දේශපාලන වාසි වෙනුවෙන් සහ රටේ නමට හානි කරන්නට ගෙතූ කතාව බව. කීත් නොයර්ව මතක බව කීවා. ඔහුට අදාළ සිදුවීම් අමතක බව කීවා. ඔහු කීවා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස තමා සිවිල් නිලධාරියෙක් බව, ඔහු කළේ කළමනාකරණ කටයුත්තක් බව, ඔහු භූමියේ ක්‍රියාමිතිය වලට සම්බන්ධ නොවූ බව කීවා. ඔහුට එවැනි කටයුතු වලට සම්බන්ධ වීමට බලයක් හෝ අයිතියක් නොතිබී බව කිව්වා. කෙසේ වෙතත් අද දින සාක්ෂියේ මෙහෙයවීම අතරමඟ නතර කර කළේ බෝපගේ විසින් යාපනයේ පෙන්වූ ලේඛනයක් කොළඹ සිටින ගෝඨාභයට පෙන්වීමට නොහැකි වූ නිසායි. ඉතින් මේ නඩු විභාග ඉතාම වැදගත්. ඉතින් මේවා කාලයකට ඉස්සර අහන්න ඕන නඩු. කොහොමද මේ තරුණයා අතුරුදහන් වුණේ? ඒකට සාක්ෂි දෙන්න ආරක්ෂක අමාත්‍යාංශයට ලේකම් ගෝඨාභය රාජපක්ෂ. ඉතින් යාපනයට යන්න බය අපිට තේරුම් ගන්න පුළුවන්. යාපනයට නොගියට කොළඹ ඉඳලා හරි සාක්ෂි දෙන්න ඕනේ. මේ ඔවුන්ගේ අතුරුදහන් වීම කියන එක ලංකාවෙන් අතුරුදහන් වෙලා යන්න ඕන කියන එක තමයි අපේ ප්‍රාර්ථනය. අතුරුදහන් වෙන්න බෑ. පුජ්‍යලය කොහොමද අතුරුදහන් වෙන්නේ? ඔවුන් කොහේ හරි ඉන්න ඕනේ.

0: අසුවටයි දශම හය ලක්මිහිර FM ගෙනන පරණ කතා. අද කතාව
1: ප්‍රේම් චන්ද සහ ඔහුගේ ඉරුණු සපත්තුව. මා ඉදිරියේ තියෙන්නේ ප්‍රසිද්ධ ඉන්දිය ලේඛකයකු වන ප්‍රේම්චන්ද මහතා තම බිරිඳ සමඟ ගත් ඡායාරූපයක්. ඡායාරූපයේ ඔහු ඇඳගෙන ඉන්නේ ගොරෝසු රෙද්දකින් හදපු තොප්පියක්, කුර්තාවක් සහ දෝතියක්. ඔහුගේ කම්මුල් ඇතුළට ගිහින්. කම්මුල් ඇට පැහැදිලිව පේනවා. හැබැයි ඝන උඩුරැවුල නිසා මුහුණට යම් පිරුණු වෙනුමක් ලැබෙනවා. ඔහුගේ පාද දෙකේ තියෙන්නේ කැන්වස් සපත්තු දෙකක්. සපත්තු ලේස් දෙක නම් හරිහැටි බැඳලා නැහැ. නොසලකිල්ලෙන් භාවිතා කරලා ලේස්වල කෙලවරේ තියෙන ලෝහ කොටස් ගැලවිලා ගිහින්. ඒ නිසා ලේස් සපත්තුවේ සිදුරුවලින් හරිහැටි දාගන්නත් බැහැ. ඉතින් ලේස් දෙක කොහොම හරි බැඳලා. දකුණු පාදේ සපත්තුව නම් හොඳයි. ඒත් වම් පාදේ සපත්තුවේ ලොකු හිලක්. ඒ හිලෙන් ඔහුගේ ඇඟිල්ලක් එළියට පේනවා. මගේ ඇස් නතර වෙන්නේ ඒ සපත්තුව මතේ. මට හිතෙනවා මේ ඡායාරූපයක් ගන්න වෙලාවේ ඇඳගෙන ඉන්න සපත්තු දෙක නම් මෙහෙමයි. එහෙනම් ඔහු සාමාන්‍ය දවස්වල අඳින සපත්තු කොහොම ඇතිද?
2: නෑ, මේ මිනිහයාට ඡායාරූප ගන්න වෙනම ඇඳුමක්, වෙනම පෙනුමක් කියලා දෙයක් නැතිව ඇති. ඔහුට තමන්ව වෙනස් කරගෙන පෙන්වන්න තරම් හැකියාවක් හෝ උනන්දුවක් නැහැ. ඔහු මේ ඡායාරූපයේ ඉන්න විදිහටම තමයි ජීවත් වෙන්නේ. මම ඔහුගේ මුහුණ දිහා බලනවා. මගේ සාහිත්‍යමය මුතුන් මිත්තනි,
3: ඔබේ සපත්තුව ඉරිලා තේන බවත්, ඒ හිලෙන් ඔබේ පාදේ ඇඟිල්ලක් එළියට පේන බවත් ඔබ දන්නවාද? ඔබට ඒ ගැන කිසිම අවබෝධයක් නැද්ද? ලැජ්ජාවක් නැද්ද? අපහසුතාවක් නැද්ද? ඔය එළියට පෙනෙන ඇඟිල්ල දෝතියේ රැලි ටිකක් හරියට සකස් කරලා වහගන්න පුරුවන් බව ඔබ දන්නේ නැද්ද? ඒත් ඔබේ මුහුණේ තියෙන්නේ පුදුමාකාර නොසැලකිලිමත් බවක්.
0: ඒ වගේම පුදුමාකාර ආත්ම විශ්වාසයක්. ඡායාරූප ශිල්පියා, රෙඩි ප්ලීස් කියකු වෙලාවේ සම්ප්‍රදායක් විදිහට හරි ඔබ සිනාසෙන්න උත්සාහ කරන්න ඇති. ගැඹුරු ලිඳක පතුලේ සැඟවී තිබුණු වේදනාවෙන් හෙමින් හෙමින් සිනහවක් උඩත ගන්න උත්සාහ කරන්න ඇති. ඒ මොහොතේම ඡායාරූප ශිල්පියා ඔබේ ඡායාරූපය ගන්න ඇති.
2: ඊට පස්සේ ඔබට ස්තුති කරන්න ඇති. ඒත් ඒ සිනහව කොච්චර අමුතු සිනහවක්ද? ඒක නිකම්ම සිනහවක් නෙවි. ඒක උපහාසයේ සිනහවක්, අවඥාවේ සිනහවක්. මට හිතෙනවා ඉරුණු සපත්තු දාගෙන ඡායාරූපයකට පෙනී සිටින තරම් නිර්භීත මිනිසෙක් තවත් කෙනෙකුට උපහාසයෙන් සිනාසෙන්නේ ඇයි?
1: ඔබට ඡායාරූපයක් ගන්නම ඕනේ නම් හොඳ සපත්තු දෙකක් දාගෙන ඉන්න තිබුණා. එහෙම නැත්තම් ඡායාරූපය ගන්න එක ප්‍රතික්ෂේප කරන්න තිබුණා. ඡායාරූපය ගත්තේ නැත්තම් මොකද වෙන්නේ? සමහර විට ඔබේ බිරිඳගේ බලවත් ඉල්ලීමක් නිසා ඔබ කැමති වෙන්න ඇති.
2: හරි හරි, එහෙනම් ගමුකෝ කියලා ඇවිත් වාඩි වෙන්න ඇති.
4: ඒත් මේක කොතරම් විශාල ඛේදවාචකයක්ද? මිනිසෙකුට තමන්ගේ ඡායාරූපයක් ගන්න තරම්වත් හොඳ සපත්තු දෙකක් නැතිවීම. ඔබේ ඡායාරූපේ දිහා බලනකොට මගේ හිත ඇතුලේ ඔබේ වේදනාව දැනෙනවා. මට ඇත්තටම හිතෙනවා කඳුළු එන්නත් පුරුවම් කියලා. ඒත් ඔබේ ඇස්වල තියෙන තීනු කටුක උපහාසය මට ඒකට ඉඩ දෙන්නේ නැහැ.
3: ඔබ ඡායාරූපයක තියෙන වැදගත්කම තේරුම් ගත්තේ නැහැ. තේරුම් ගත්තනම් ඡායාරූපයක් ගන්න හොඳ සපත්තු දෙකක් කාගෙන් හරි ඉල්ලාගෙන ඉන්න තිබුණා. මිනිස්සු මංගල උත්සවයකදී මනාලේක් ලස්සනට පෙන්වන්න කුලියට ගත් ඇඳුම් අඳිනවා. කුලියට ගත් වාහනවලින් මංගල පෙරහැර යනවා.
5: සමහරු තමන්ගේ ඡායාරූප ලස්සනට පේන්න සුවඳ විලවුන් පවා ගාගන්නවා. කොච්චර අපිරිසිදු මිනිසෙක් වුණත් ඡායාරූපයේදී ඔහුගෙන් සුවඳක් එනවා වගේ පේන්න හදනවා. ඒ නිසා ඔබට සපත්තු දෙකක් ණයට ගන්න බැරි වුණේ ඇයි? ඒ කාලේ තොප්පියක් මිලදී ගන්න අන්නා 8ක් විතර ඇති. සපත්තු දෙකක් රුපියල් 5කට වඩා නොඉන්න ඇති.
2: කොහොම වුණත් සපත්තු හැමදාමත් තොප්පියට වඩා මිල අධිකයි. අද වෙනකොට ඒ වෙනස තවත් වැඩි. එක සපත්තුවක් ගන්න තොප්පි 25ක් පමණ කැප කරන්න වෙන තරමට.
3: ඔබත් මේ තොප්පිය සහ සපත්තු අතර තිබෙන ඒ අමුතු ආර්ථික සම්බන්ධතාවයේ ගුදුරක් වෙලා. ඒත් ඔබ කවුද? ඔබ විශිෂ්ට කතාකරුවෙක්. නවකතා ලෝකයේ අධිරාජයෙක්.
2: විප්ලවවාදී ලේඛකයෙක්. එතරම් විශාල මිනිසෙකුගේ ඡායාරූපයක සපත්තුව ඉරිලා. මේ විරුද්ධාභාසය තරම් මාව කවදාවත් මෙතරම් තදින් පහර දීලා නැහැ. මගේ සපත්තු දෙකත් එච්චර හොඳ තත්ත්වයක නෙවෙයි. හැබැයි පිටින් බලනකොට නම් හොඳට පේනවා.
4: මගේ සපත්තුවේ හිලකින් ඇඟිල්ලක් එළියට පේන්නේ නැහැ. ඒත් සපත්තුවේ යටිපතුල ගෙවිලා.
2: මගේ පාදයේ ඇඟිලි පොළොවට අතුල්ලෙනවා. සමහර වෙලාවට ඒව රළු පොළොවේ ගැටීලා ලේත් වෙනවා. සපත්තුවේ මුළු යටිපතුලම ගැලවිලා වැටෙන්න පුළුවන්.
4: මගේ පාදේ සමග වෙන්න පුළුවන්.
2: ඒත් මගේ ඇඟිලි කවදාවත් එළියට පේන්නේ නැහැ.
4: ඔබේ ඇඟිල්ල එළියට පේනවා.
2: ඒත් ඔබේ පාදේ ආරක්ෂිතයි.
4: මගේ ඇඟිල්ල සැඟවිලා.
2: ඒත් මගේ පාදේ ගෙවිලා යනවා.
3: ඔබට මේ සැඟවීමේ වැදගත්කම තේරෙන්නේ නැහැ. ඒත් මන මේ සැඟවීම වෙනුවෙන් මගේ සපත්තුවේ යටිපතුල පවා විනාශ කරගන්නවා.
4: ඔබ ඔබේ ඉරුණු සපත්තුව කිසිම ලැජ්ජාවක් නැතිව පෙන්වනවා.
3: මට නම් මෙහෙම කරන්න බෑ. මගේ ජීවිත කතාවේ ඡායාරූපයක්වත් නැතිව ඉන්න සිද්ධ වුණත් මම නම් මේ වගේ ඉරුණු සපත්තු දාගෙන ඡායාරූපයකට පෙනී ඉන්නේ නැහැ.
1: ඔබේ උපහාසාත්මක සිනහව මගේ ධෛර්යය නැති කරනවා. ඒ සිනහවෙන් ඔබ කියන්නේ මොකද්ද? ඔබේ කතාවල චරිත මතක් වෙනවා. හෝරිට ගවයා තෑග්ගක් දෙන්න පුළුවන් වුණාද? එදා ශීත රාත්‍රියේ නිල් ගවයන් ඇවිත් හල්කුගේ කුඹුර විනාශ කළාද? වෛද්‍යවරයා තම සමාජ ශාලාවෙන් පිටවී රෝගියා බඩන්න නොගිය නිසා සුජාන් සිංගේ පුතාමිය ගියාද? නැහැ.
6: මට හිතෙන්නේ මදෝ තම බිරිඳගේ අවමංගල්‍ය කටයුතු සඳහා එකතු කරගත් මුදලින් ගෙන මත්පැන් බීලා ඒ මුදල් විනාශ කළා. ඔබේ සිනහව මට ඒ සිනහව මතක් කරනවා. මම ආයෙත් ඔබේ සපත්තුව දිහා බලනවා. මගේ මිනිසුන්ගේ ලේඛකයාණෙනි, ඔබේ සපත්තුව කොහොමද ඉරුණේ? ඔබ බොහෝ දුර ඇවිද්දාද?
7: නායකාරයන්ගෙන් බේරෙන්න මෙතනින් එතනට ඇවිදිමින් කිලෝමීටර් 1ක් 2ක් ගෙදරටම පයින් ගියාද? ඒත් පයින් ඇවිදිනකොට සපත්තුව ඉරෙන්නේ නැහැ, සපත්තුව ගෙවෙනවා. කුමාන්දස් ජීගේ සපත්තුත් ගෙවුනේ ෆතේපුර් සික්‍රි වෙත නිතර නිතර ගිය නිසා. ඔහු කලකිරීමෙන් කිව්වාලු, මෙතනට ඇවිදිමින් එනකොට මගේ සපත්තු ගෙවිලා ගියා.
6: හරිගේ නම කියන්නත් මට අමතක වුණා. ඒ වගේ පෙනුමට නම් මහත් කරුණාවන්ත අමුත්තන් ගැන ඔහු තවත් කියනවා. දැන් මට මේ මුහුණට ගෞරව කරන්න වෙනවා. ඒ මුහුණ දකින එකම මට වේදනාවක්.
4: ඒත් සපත්තුව ඇදිදිලා ඉරෙන්නේ නැහැ.
6: ඒක ගෙවෙනවා. එහෙනම් ඔබේ සපත්තුව ඉරුණේ කොහොමද?
4: මට හිතෙනවා ඔබ කකුලෙන් යම් දෙයකට නැවත නැවතත් පහර දීලා ඇති.
7: වසර ගණනාවක් පුරා දැඩි වෙමින්, තට්ටු පිට තට්ටු එකතු වෙමින් කිසිම දෙයකට යටත් නොවන තරමට දැඩි වූ යම් දෙයකට. ඔබේ ගමනේ මැද බාධාවක් වෙලා තිබුණු දෙයකට. ඔබට ඒ බාධාව මගහැරලා යන්නත් තිබුණා. ඒ බාධාව වටින් ගිහින් වෙනත් මාර්ගයක් තෝරගන්නත් තිබුණා. සමහර විට බාධාවත් එක්ක නිහඬ ගිවිසුමකට එන්නත් තිබුණා.
2: හැම ගංගාවක්ම කන්දක් හමු වුණාම ඒ කන්ද කඩාගෙන යන්නේ නැහැ. සමහර ගංගා මග වෙනස් කරගෙන ගලාගෙන යනවා.
4: ඒත් ඔබට එහෙම ගිවිසුම් කරන්න බැරි වුණා.
2: ඔබටත් හෝරිගේ දුර්වලකම තිබුණා. ඔහුව පරාජය කළ ඒ දුර්වලකමම ධර්මයේ දුර්වලකම. හෝරි ධර්මයේ බැඳීම් වලට හිර වෙලා හිටියා.
4: ඒත් ඔබේ සිනහව දිහා බලනකොට මට පේන්නේ ඔබ ධර්මයේ බැඳීම් වලට හිර වෙලා හිටියේ නැහැ.
6: ඒ වෙනුවට ඒක ඔබේ නිදහස වුණා. ඔබේ පාදයේ එළියට පෙනෙන ඇඟිල්ල මට යම් දෙයක් පෙන්වනවා වගේ.
4: ඔබ ඔබේ අතේ ඇඟිල්ල වෙනුවට ඔබට පිළිකුල් කරන දෙයක් පෙන්වන්න පාදයේ ඇඟිල්ල භාවිතා කරනවාද?
6: ඔබ නැවත නැවතත් කකුලෙන් පහර දීලා ඔබේ සපත්තුව ඉරුණු ඒ බාධාව මට පෙන්වනවාද?
2: දැන් මට තේරෙනවා. ඔබේ එළියට පෙනෙන ඇඟිල්ලේ ඉගිය මට තේරෙනවා. ඔබේ තියුණු කටුක සිනහවේ අර්ථයත් මට තේරෙනවා. ඔබ සිනාසෙන්නේ මටද? නැත්නම් අපි හැමෝටමද? තමන්ගේ පාදයේ ඇඟිල්ල එළියට පේන්න නොදී සපත්තුවේ යටිපතුල් ගෙවාගෙන යන අපිට. බාධාවක් හමු වුණාම ඒක මගහැරලා වෙනත් පාරක යන අපිට.
6: ඔබ අපට කියනවා වගේ මම ඒ බාධාවට නැවත නැවත පයින් ගැහුවා. ඒ නිසා මගේ සපත්තුව ඉරුණා. මගේ ඇඟිල්ල එළියට පෙනුණා. ඒත් මගේ පාදේ ආරක්ෂිතව තිබුණා. මම දිගටම ඇවිත්තා.
4: ඔබනම් ඔබේ ඇඟිල්ල එළියට පේන්න නොදී සගවාගෙන සපත්තුවේ යටිපතුල විනාශ කරගන්නවා.
6: එහෙම ගියොත් ඔබ කොහොමද ඉදිරියට ඇවිදින්නේ?
4: දැන් මට තේරෙනවා.
2: ඔබේ ඉරුණු සපත්තුවේ කතාව මට තේරෙනවා. ඔබේ එළියට පෙනෙන ඇඟිල්ලේ ඉංගිය මට තේරෙනවා. ඔබේ ඒ තියුණු උපහාසාත්මක සිනහවේ අර්ථයත් මට තේරෙනවා.

0: ගෙවුණු සතියේ වඩා කතාබාට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මවබිමෙන් ලක්මිහිරට මවබිමෙන්
1: දූෂිතයන්ට දඩුවම්දීම සඳහා කිසිදු සීමාවක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ගම්පහ පසුගියදා පැවති ජන රැලියකට එක්වෙමින්. මේ සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා ජාත්‍යන්තර සහය ලබාගත යුතු ඇති බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.
2: දැන් මීට කලින් ආණ්ඩුව හැදෙන්නේ කොහොමද? සමහර අය ඔසවා තබල කියනවා දුටු ගැමුණු රජුරෝ වගේ. සමහර අය ඔසවනවා ආසියාවේ ලොකුම මුලි. සමහර අය ඔසවනවා මුල 7යි. මතකද? ඉස්සර ආණ්ඩුව සහ ජනතාව අතර සම්බන්ධය එක්කෝ ආණ්ඩුවට ජනතාව යටත්. එහෙම නැත්නම් ආණ්ඩුවට ජනතාව බයයි. මිනුවන්ගොඩ ජනතාව බයයි. බය නැද්ද? අත්තනගල්ල ජනතාව බයයි. දැන් නම් නෝනායි මහත්තය දෙන්නම බයයි. අපි අයිතිය කොච්චර පිළිගන්නවද කියනවනම් පාර්ලිමේන්තු ගේට්ටුත් තරලා දෙනවා. හැබැයි උද්ඝෝෂණය කරන කෙනා තේරුම් ගන්න ඕන කොයි දක්වද යන්නේ. ඒක යාගේ අයිතිය. අනුරාධපුරේක මාමා කෙනෙක් කියනවා ගිනි පෙට්ටි දෙකක් අරන් ඒකේ වෙඩි බෙහෙත් ගලවලා බෝම්බයක් හදලා ගහනවලු මට. අපි දන්න වැඩක් තියෙනවද අත්තටඟුට අරන්? මට කලින් හිටපු ජනාධිපතිතුරුව ගිහිල්ලා අපිට ලියුමක් එව්වා කෝකියෝ 16ක් වුණා කියලා. ජනාධිපති ධූර ඉවර වෙලා රෙස්ටුරන්ට් එකක් දාන්නද දැන්නේ. ව්‍යාපාරයක් බවට, බිස්නස් එකක් බවට පත් වෙලා තිබුණු දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්තනය කළ තුන මේ දේශපාලනය. මුල් කාලේගෙන කට්ටියට තිබ්බ ටිකක් මොකද්ද? තාම නෑනේ පරක්කුයිනේ. දැන් වැඩි වගේද? මම දැක්ක හිටපු ඇමතිවරයෙක් කියනවා හොරුන්ට දඬුවම් දීමේ සීමාවක් තියෙනවා. ඒගොල්ලන්ට හොරකම් කරනකොට සීමාවක් තිබ්බේ නැහැ. සීමාවක් නැහැ හොරුන්ට දඬුවම් දීලා. මේ වාරේ ඉතුරු අවුරුදු 3ක් කරනවා ඊළඟ වාරෙත් අල්ලනවා. මේවා ලොකු පැටලෙවිලි සහිත ඒවා තියෙන ලොකු විමර්ශන. ජාත්‍යන්තර සහය අවශ්‍ය ලොකු විමර්ශන ගන්නව පටන් ගන්නද ඇද්දෙනම. මේ අවුරුදු දෙක තමයි ලංකාවේ ජාතිවාදී ගැටුමකින් කිසිදු පොලිසියකට පැමිණිල්ලක් ආපු නැති අවුරුදු දෙක. කවදාවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගේ ප්‍රශ්න කරන්නේ නැති වෙයි කියලා හිතපු අයට අද ප්‍රශ්න කරයි කියලා සිංගප්පූරුවට යන්න වෙලා තියෙනවා.
1: මේ අතර ලෝක බෙලදපලේ ඉන්ධන මිල පසුගිය අගෝස්තු මාසයේ සිට C grade ඉහළ ගියද එහි බර පූර්ණ වශයෙන් ජනතාව වෙත නොපැටවීම සඳහා රුපියල් කෝටි 4100ක මුදලක් ඉදිරි මාස 3ක කාලය වෙනුවෙන් ඉන්ධන සහනාධාර වශයෙන් වෙන් කිරීමට රජය මෙවරද තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි තේමාවෙන් රට පුරා පවත්වන ජනරැලි මාලාවේ ගම්පහ දිස්ත්‍රික් ජනරැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා. ඒ අනුව ඔක්තෝබර් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලට අදාළව ජනතාවට ඉන්ධන මිල සහනාධාරයක් ලබා දෙන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
2: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයකට ඇවිල්ලා තිබුණා දේපළ බද්දක් ගන්න. ඒක අපිට නියමිත දුන්නා 2025 වසරේ. ඒ බද්ද පණවන්න අපි බැඳිලා හිටියා. මතක තියාගන්න. දැන් අපි මේ තුන්වෙනි අයවැය ලේකණ ඉදිරිපත් කරන්නේ තුන්වෙනි අයවැය ලේකණේ දේපළ බද්ද නැහැ. අපි මේ අවුරුද්දේ අග කියන්නේ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයක් ශ්‍රී ලංකාවේදී පවත්වනවා. මේ අවුරුදු දෙක තමයි ලංකා ඉතිහාසෙම ආර්ථිකයේ වැදගත්ම දත්තවල හොඳම අවස්ථා ටික මේ අවුරුද්ද දෙක අපි උපයාගෙන තියෙනවා. හොඳම අවස්ථා ටික ඩොලර් මිලියන 1800ක් ලංකා ඉතිහාසයේ වැඩිම ජංගම ගිණුමේ දේශේසෙ. මේ අවුරුද්ද අපිට මුල් මාස පහේ ධන දැන් පොඩ්ඩක් අපේ ඍණ වෙලා තියෙන හේතුව තමයි ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම හේතු කොටගෙන අපි සාමාන්‍යයෙන් මාසෙකට අපි ඉන්ධන සඳහා ඩොලර් මිලියන 150ක් විතර වැය කරා නම් දැන් අපි මාසෙකට 300ක් විතර වැය කරනවා. ඒ නිසා අපේ වැඩි ප්‍රමාණයක් දැන් මොකද වෙලා තියෙන්නේ? ඩොලර් ප්‍රමාණයක් එළියට යන්න වෙලා තියෙන මැද පෙරදිග යුද්ධ හේතු කොටගෙන. දැන් මතු වෙලා තියෙන තත්ත්වය තමයි අප්‍රේල් මාසෙකට වඩා වැඩියෙන් සමහර තැන්වල දැන් ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් මේ මුළු බර ජනතාවට දුන්නොත් විශාල අගයකින් ඉන්ධන මිල යාම අනුතරකට මුහුණ දෙලා තියෙනවා. ලෝක වෙළඳපොලේ මේ යුද්ධ ගැටුම නිසා ඉන්ධන මිලේ විශාල ඉහළ යාමක්. ඉතින් අපි කල්පනා කරලා තියෙනවා ජනතාවට විශාල බරක් නොදෙමි හේතු කොටගෙන අපි සාමාන්‍යයෙන් මාසෙකට අපි ඉන්ධන සඳහා ඩොලර් මිලියන 150ක් විතර වැය කරා නම් දැන් අපි මාසෙකට 300ක් විතර වැය කරනවා. ඒ නිසා අපේ වැඩි ප්‍රමාණයක් දැන් මොකද වෙලා තියෙන්නේ? ඩොලර් ප්‍රමාණයක් එළියට යන්න වෙලා තියෙන මැද පෙරදිග යුද්ධ හේතු කොටගෙන. දැන් මතු වෙලා තියෙන තත්ත්වය තමයි අප්‍රේල් මාසෙකට වඩා වැඩියෙන් සමහර තැන්වල දැන් ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් මේ මුළු බර ජනතාවට දුන්නොත් විශාල අගයකින් ඉන්ධන

0: පත්‍රිකාවක් දානවා. ඉන්ධන සහනාධාරය සඳහා අලුත් පැකේජ් එකක්. රුපියල් කෝටි 4100කට කැබිනට් මණ්ඩලෙන් අනුමත කරනවා අපි. ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාස තුන සඳහා යළි ඉන්ධන සහනාධාරයක් දෙන්න මේ මිල මුළුමනින්ම ජනතාවට දාන්න. හොඳ නැද්ද? එහෙම ආණ්ඩු ලංකාවේ තිබිලා නෑ මතක තබා ගන්න.
1: ලෝක ආර්ථික සංසදයේ විසින් නිකුත් කරන ලද 2026 සංචාරක හා සංචාරක සංවර්ධන දර්ශකයේ අනුව 2024 සිට 2026 වසර දක්වා සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් පෙන්වුම් කළ ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්ව තිබෙනවා. එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 10 වැනි ස්ථානයට පත්ව ඇති අතර 2024 වසරට සාපේක්ෂව 2026 වසරේ ශ්‍රී ලංකාවේ සංචාරක හා සංචාරක සංවර්ධන දර්ශක ලකුණු 14.33 කින් ඉහළ ගොස් තිබෙනවා. මේ පළමු ස්ථානයේ ඇල්බීනියාව ලබාගෙන ඇති අතර ඒ දර්ශකයේ ලකුණු 7කින්. මීට අමතරව වියට්නාමයේ දර්ශකයේ ලකුණු 6.3කින් සහ ලාඕසයේ දර්ශකයේ ලකුණු 6.1කින් දෙවන සහ තෙවන ස්ථානයට පත්ව තිබෙනවා. මේ අතර වසර 2030 වන විට වසරකට සංචාරකයන් බිලියන 4ක් ගෙත්වා ගනිමින් ඩොලර් බිලියන 8ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙලවිය පවසනවා. ඇය මේ බව පැවසුවේ පසුගියදා බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති 2026 ලෝක සංචාරක දින සැමරුමට එක්වෙමින් පාසල් මට්ටමේ සංචාරක සමාජ හරහා සහ ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් සංචාරක ක්ෂේත්‍රයේ නව වෘත්තීය මාර්ගයක් ලෙස හැදෑරීමට අග්‍රාමාත්‍යවරිය ඒදී සිසුන්ට ආරාධනාවක්ද කරනු ලැබුවා.
2: 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවට සංචාරකයන් ලක්ෂ 20කට අධික ප්‍රමාණයක්, ඒ කියන්නේ මිලියන 2.5ක් පැමිණි අතර එයින් ඇමරිකානු ඩොලර් බිලියන 3.17ක ආදායමක් රටට ලැබුණා. එම සාර්ථකත්වය තවත් ඉදිරියට ගෙන යමින් 2025 වර්ෂයේදී සංචාරකයන් 23,602,521ක් අපේ රටට පැමිණියා. ඒ හරහා ඩොලර් බිලියන 3.22ක විදේශ විනිමයක් උපයා ගැනීමට අපිට හැකි වුණා. අපි අමතක කළ යුතු නෑ 2025 අපේ දිත්වා සුලිකුණාටුව අපිට මුණ දෙන්න සිද්ධ වුණේ ඇත්තටම සංචාරකයේ සීසන් එකේ පීක් එක ඔන්න මෙන්න තියෙද්දී. ඒත් අපිට මේ විදියට සාර්ථකව මේක කළමනාකරණය කරන්න හැකි වීම ගැන අපි සියලු දෙනාම සතුටු වෙන්න ඕනේ. 2026 වසරේ මේ දක්වා කාලය තුලදී ගෝලීය අභියෝග මැද සංචාරක පැමිණීම් සහ ආදායම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යමින් ඩොලර් බිලියන 2කට අධික ආදායමක් ලබා ගැනීමට අපට හැකි වී තිබෙනවා. අපගේ ඉදිරියේ ඉලක්කය වන්නේ 2030 වන විට වසරකට සංචාරකයන් මිලියන 4ක් මෙරටට ගෙන එමින් ඩොලර් බිලියන 8ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමයි. සංචාරක ව්‍යාපාරයක් කියන්නේ නිකන් එයාපෝර්ට් එකට එන ගාන ගණන් කරන එක විතරක් නෙවෙයි. ඊට එහා ඒක රටේ සංවර්ධන ඉලක්ක එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. කියන්නේ රැකියා වැඩි වෙන්න ඕනේ, අපේ ජාතික ආදායමට ඍජුව සම්බන්ධ වෙන්න ඕනේ.
1: 2024-2025 අධ්‍යයන වර්ෂයට අදාළව අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වීමට නියමිතව තිබූ ජාතික මහපොළ ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහන කල්දමා තිබෙනවා. ලලිත් ඇතුළත් මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල නිල වෙබ් අඩවියේ දැක්වුණේ ඉදිරියේදී එම උත්සවය පැවැත්වෙන දිනය දැනුම් දෙන බවයි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේ මෙම උත්සවයට සහභාගී නොවන විශ්වවිද්‍යාල සිසුන්ට ශිෂ්‍යාධාර ලබා නොදීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවටයි. ඔහු මෙම අදහස් පළ කළේ ගලිගමුව ප්‍රදේශයේ පසුගියදා පැවති ජන හමුවකට එක්වෙමින්.
3: තොම්පච දේශපාලනය හරහා ඔබව රැවැට්ටුවා. හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ මූලිකත්වය හෙට දවසට යොදලා තිබුණා 2024-25 මහපොළ අරමුදල් සහතික ප්‍රධානය කරා. මහපොළ ශිෂ්‍යත්වවලට සුදුසුකම් ලැබපු අර දෙකොට්ටාසේම දරුවෝ ටික අරලියගහ මන්දිරයට යන්න ඕන හෙට දවසේ ගිහිල්ලා ලියාපදිංචි වෙන්නත් ඕන. එතකොට තමයි මහපොළ සහතිකේ ලැබෙන්නේ. දැන් අපිට ආරංචි වුණා හෙට දවසේ මුදල් ලබා දීමේ සහතික ලබා දීමේ වැඩසටහන අවලංගු කරලා. ඔබට අයිතියක් නැහැ අගමැති වුණු පළියට උසස් අධ්‍යාපනය ලබන දරුවන් ඔබගේ වහලුන් කරන්න නෙමෙයි. එදා පළු යන්න බැන්න ප්‍රතිලාභ ලබා දෙනකොට හැමෝම එක්ක අහු කරලා දෙනවා අයියේ. අද ඒ අය ඒ දේම කරනවා. අපේ රටේ ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියනවා 2026 ජූලි මාසේ මේ රටේ තනි පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වෙන්න 17,679ක් තිබ්බහම ප්‍රමාණවත් කියලා. දිනකට 589, දවසකට රුපියල් 589ක් ඔබට පිළිගන්න පුළුවන්. මේ තොම්පචය පදනම් කරගෙන තමයි රජය ජාතික ආර්ථික ප්‍රතිපත්ති සකස් කරන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා ගරු විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරලා ඒක අධිකරණයේ නිදහසට ස්වාධීනත්වයට එල්ල කරපු භයංකාර මරු පහර ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න එල්ල කරපු ම්ලේච්ඡ ප්‍රහාරය 22 ඒක තමයි රට ගොඩ ගන්න සූත්‍රය. සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ නායකත්වෙන් ප්‍රජාතන්ත්‍රවාද

0: සුරක්ෂා කරන රට බිහි කරන්නට අපි සටන් වදිනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.
1: කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව සමගි ජනපද වේගයේ විසින් විශ්වාස සම්බන්ග යෝජනාවක් ගෙනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. පසුගිය දා පැවතීමේ පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම යෝජනාව කිනේන බව සමගි ජනබල වේගයේ ලේකම් රංජිත් මතුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. ඒ අනුව අදාළ යෝජනාව නුදුරු දිනයකදී කතානායකවරයා වෙත බාර දීමට නියමිත බව මහලේකම්වරයා සඳහන් කළා. කතානායකවරයා සම්බන්ධයෙන් කර්ම 40කට අධික සංඛ්‍යාවක් මෙම විශ්වාස සම්බන්ග යෝජනාවට ඇතුළත් කර ඇති බවයි රංජිත් මතුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ. පොලිස් නිලධාරීන් සඳහා ශරීර කැමරා 500ක් මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියේ බරපතල අක්‍රමිකතා සිදු වී ඇතැයි සැක කරන බව ජන අරගල ව්‍යාපාරය පවසනවා. එම ව්‍යාපාරයේ වසන්ත මුදලිගේ මහතා මේ බව සඳහන් කළේ අදාළ ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී. ඔහු චෝදනා කළේ අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් සිදු කර නොමැති බවත් ඒ තාක්ෂණික පිළිවිතරයන් සකස් කිරීමේදී කෘතිම බුද්ධිය භාවිත කර ඇති බවට පෙනී යන බවයි. මේ එදී වැඩිදුරටත් අදහස් දක්වූ වසන්ත මුදලිගේ මහතා.
2: ආණ්ඩු පක්ෂ සංදර්ශන විපක්ෂ සංදර්ශන දෙන්නං කාසියට ජනතාවට තරු පෙන්නනවා. මේ තරු ඉහමල ගිහිල්ලා තමයි ජනතාව ඉන්නේ. තරු බලවල ඉන්න එපා. ওই තරු වලින් මොකුත් වෙන්නේ නැහැ. ඔබේ කුසියට ගිහිල්ලා බලන්න ආර්ථික ප්‍රශ්න හම්බෙයි. ඔබේ දරුවගේ පොත් බෑග් එකේ අරලා බලන්න ආර්ථික ප්‍රශ්න හම්බෙයි.
1: විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 81 වෙනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සසිවාරයේ සඳහා ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දෙමින් පසුගියදා එය ආමන්ත්‍රණය කරනු ලැබුවා. මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සසිවාරයේ තේමාව වන විශ්වාසයේ යලි ගොඩනැගීම පරිවර්තනය කළමනාකරණය කිරීම සැමට ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක් යන තේමාව යටතේ එම ප්‍රකාශය සිදු කරනු ලැබුවා. මහා මණ්ඩල සසිවාරයට සමගාමීව විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රටවල් කීපයක විදේශ අමාත්‍යවරුන් සමග ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වුවා. ගීතයක සැබෑ හිමිකාරීත්වය හිමිවන්නේ එම නිර්මාණය මුලින් බිහි කළ සංගීත අධ්‍යක්ෂවරයාට සහ පද රචකයාට බවත් තමන් ගායනා කළ පමණින් වෙනත් අයෙකුගේ නිර්මාණයකට අදාළ තීරණ ගැනීමට තමන්ට කිසිදු සදාචාරාත්මක හෝ නෛතික අයිතියක් නොමැති බවත් ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා පවසනවා. පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ රූකාන්ත ගුණතිලක මහතා පෙන්වා දුන්නේ ගීතයක් නිර්මාණය කිරීමේදී ඒ මූලික තනුව සහ සංකල්පය මුලින්ම ගායනා කර පටිගත කරන්නේ එම සංගීත නිර්මාණකරුවා විසින් බවයි. එබැවින් ගීතයක පූර්ණ ආයතයෙහි සංගීතඥයාට සහ ගීත රචකයාට හිමිවන බව ඔහු සඳහන් කළා. කලාකරුවන් මහන්සියෙන් සිදු කරන නිර්මාණ වෙනුවෙන් ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට විය යුතු බවත් ශ්‍රී ලංකාවේ බුද්ධිමත් රසික ප්‍රජාව මේ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයකින් කටයුතු කළ යුතු බවත් ඔහු ඉල්ලා සිටියා.
3: මුලින් මම ආමන්ත්‍රණය කරන්නම් සංගීත නිර්මාණකරුවෙක් හැටියට. සියලු දේම අමතක කරලා මම ගායකයෙක් නෙවෙයි. මම වෙන කිසිම රැකියාවක් කරන කෙනෙකුත් නෙමෙයි. මට වෙන දෙයක් කරන්නත් බෑ. මම ගීත ලියන කෙනෙක්, රචකයෙක්. මට වෙන කිසිම රැකියාවක් නෑ කියන තැනින්ද මම ඒ පාවහන් දාගෙන ඇමතුවොත් මං හිතනවා ඉතාම අසරණ පුද්ගලෙ. ඒ කියන්නේ මම ලියලා තියෙන ගීත මම ගායනා කරන්නේ මේ මම ඒවා කාට හෝ දුන්නා යයි සිතමු අපි කල්පිතයක් හැටියට එහෙම කල්පනා කරලා. එහෙම වුණොත් මට එදිනෙදා ඒ ලැබුණු ඒ කීය හරි අරගෙන ඉතින් ඒක කවුරු ඇහුවොත් දන්නවනම් එහෙමයි නැත්තම් ඒක මං තමා ලිව්වේ ඉතින් කියලා කොනකට වෙලා ඉඳගෙන කොහේ හරි එකෝ පුවත්පතකින් ඇහුවොත් එහෙම නැත්නම් වැරදියට කවුරු හරි කිව්වොත් නෑ යා නෙමෙයි ඔක මමයි ලිව්වේ කියලා මම පැත්තකින් නම් කියන කෙනෙක් පමණයි. මට වෙනත් කිසිම විදියකින් මට වෙන සත පහක්වත් නැවත ආයෙත් හම් වෙන්නේ නැහැ. ඒ තමා ගීත රචකගේ වර්තමාන తත්වය. ඒක වෙනස් කරන්න තමයි මේ එක්පොසෙල් ආයතනය මේ වෙලාවේ මේ සියලු මේ අඩියෙන් අඩිය තියාගෙන මේ ඉදිරිපත් වෙන්නේ ඒ අයිතිය ලබා දීලා ඒ රචකයා කියන ඒ වටිනා පුද්ගලයාටත් මේ රටේ ඒ සාධාරණයක් ඉෂ්ට වෙලා එයාගේ ජීවිතයට පිටුවහලක් වෙනවා.
1: සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති එක් දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම පසුගිය දස සමත් වුණා. ඒ දෙරට අතර පැවති තෙවන හා අවසන් එක් දින ක්‍රිකට් තරගය ලකුණු 223කින් ජය ගැනීමේ කාසිය වාසය දින ප්‍රථමයෙන් පන්දුවට පාර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුල කඩුලු 7ක් දැවි රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 355ක්. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 29යි එක් පන්දුවක් තුල සියලු දින දැවි ලබා ගැනීමට හැකි වූ ලකුණු 132ක් පමණයි. මේ අතර ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ සෞවේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පසුගිය දා සමත් වුණා. එෙහිදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර 88.55ක්. ඒ අනුව මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට රුමේෂ් තරංගට හැකියාව හිමි වුණා.
4: ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියේත් ලක්මිහිරෙන් හමු වන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට.
1: මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන. ගෙවුණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන්.

ප්‍රවෘත්ති ප්‍රකාශයට ඉස්සර වෙලා ඔබ කෙටි කතාවක් ඇහුවා. ඒ කෙටි කතාව ඉන්දියානු ජාතික හරිශංකර් පර්සායි විසින් හින්දි භාෂාවෙන් රචනා කරපු කෙටි කතාවක්. ඒ කෙටි කතාව ආස්ට්‍රේලියෙන් ඉංග්‍රීසියට පරිවර්තනය වෙච්ච කෙටි කතාව ප්‍රේමචන් රැන් හිස් ටෝන් ෂූ කියන කෙටි කතාවෙන් අපි ලක්මිහිරට පරිවර්තනය කරගත්ත කතාවක් තමයි බැහැවි. අපි හිතෙනවා ඔබ රස විඳින්න නැති කියලා ඉවරලා ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ කෙටි කතා ප්‍රචාරය කරන්න. ඒකට අපිට සීමාවක් නැහැ. ඔබේ කතාවක් තියෙනවා නම් අපිට එවන්න. අපි ආසයි ඒකත් ප්‍රචාරය කරන්න. අපි කැමති ආසන්නන් අපි සමග නිරන්තරයෙන්ම සම්බන්ධ වෙනවා නම්.

0: තවකොච්චර ඕනද? දේවල් එකතු කරන මිනිසා සහ සෑහීමේ සොයන මනස අපි පොඩි කාලේ ඉඳන්ම එකතු කරනවා. මුලින් සෙල්ලම් බඩු, ඊට පස්සේ පොත්, ඊට පස්සේ ඇඳුම්, ඊට පස්සේ සල්ලි, ඊට පස්සේ ඊඩම්, ගෙවල්, වාහන, බැංකු ගිණුම්, ආයෝජන, දරුවන් වෙනුවෙන් ඉතිරි කිරීම. අපි ජීවිතය පුරාම මොනවා හරි එකතු කරනවා. ඒක මිනිස් ස්වභාවයේ කොටසක්. නමුත් අද මට ඔබගෙන් අහන්න තියෙන ප්‍රශ්න වෙනස්. අපි දේවල් එකතු කරන්නේ ජීවිතය පහසු කරගන්නද? නැත්නම් දේවල් එකතු කිරීමම අපේ ජීවිතය බවට පත් වෙලාද? මිනිසාට ඇති කියන සීමාවක් තිබෙනවාද? ඔබට අද ඔබේ ගෙදර තිබෙන දේවල් වලින් විස්ස ශීතයක් නැති වුණා කියලා හිතන්න. ඔබට ඇත්තටම අත්‍යවශ්‍ය දේවල් කීයක්ද? ඇඳුම් කොච්චර ඕනද? සපත්තු කොච්චර ඕනද? කුස්සියේ උපකරණ කොච්චර ඕනද? ගෙදර තියෙන විදුලි උපකරණ වලින් කීයක් අපි දිනපතා භාවිතා කරනවද? අපි මේ ගැන හිතන්නේ නැහැ. මොකද අපේ මනසත තියෙන විශේෂ ගුණයක් නිසා. අපි යම් දෙයක් ලබාගත් පසු ටික කාලයකින් ඒක සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. අලුත් ෆෝන් එක ගත්ත දවසේ අපිට ලොකු සතුටක්. මාස කිහිපයකට පස්සේ ඊ ෆෝන් එක අපේ සාමාන්‍ය ෆෝන් එක. අලුත් කාර් එක ගත්ත දවසේ අපිට විශාල සතුටක්. ටික කාලයකින් ඒකත් සාමාන්‍යයි. අලුත් ගෙයක්, අලුත් ෆර්නිචර්, අලුත් ටීවී, අලුත් කිචන්, අලුත් ගාඩන්. හැම එකක්ම ටික කාලයකින් සාමාන්‍ය වෙනවා. ඊට පස්සේ මනස කියනවා ඊළඟ එක මොකද්ද? මේකයි වැදගත්. ප්‍රශ්නය දේවල් ලබා ගැනීමේ නොවේ. ප්‍රශ්නය ලබාගත් දේවල් වලින් ලැබෙන සතුට කොච්චර කාලයක් පවතිනවාද කියන එකයි. බුදුදහම මේක අවුරුදු දහස් ගණනකට කලින් දැක්කා. අද අපිට මේ ගැන සයිකොලොජි වලින්, බිහේවියරල් ඉකොනොමික්ස් වලින්, කන්සියුමර් බිහේවියර් වලින් කියනවා. ඇඩ්වර්ටයිසිං ඉන්ඩස්ට්‍රි මේ මනස හොඳට දන්නවා. නමුත් බුදුදහම මීට අවුරුදු දහස් ගණනකට පෙර මිනිස් මනස ගැන වෙනස් භාෂාවකින් කතා කළා. තණ්හා, තව, තවත්, තවත්. අපි හිතනවා මේක ලැබුණොත් මම සතුට වෙනවා. ඒක ලැබුණා. ඊට පස්සේ තව එකක් තිබුණොත් හොඳයි. ඒකත් ලැබුණා. ඊට පස්සේ තවත් එකක්. මේකට අවසානයක් නැහැ. ඒ නිසා බුදුදහමේ ප්‍රශ්නය දේපල තිබීම නොවේ. දේපලට බැඳී සිටීම. අපි දේවල් පාවිච්චි කරනවාද? නැත්නම් දේවල් අපිව පාවිච්චි කරනවාද? ආසියානු සංස්කෘතියේ විරුද්ධාභාසය. මෙතනදී අපට විශාල විරුද්ධාභාසයක් තියෙනවා. අපි ආසියානු සංස්කෘතීන් ගැන කතා කරන විට සරලත්වය ගැන බොහෝ දේ කියනවා. විශේෂයෙන් බෞද්ධ සංස්කෘතීන් තුල. සරල ජීවිතය, අඩු ආශාව, අනුන්ට දීම, බැඳීම් අඩු කිරීම. මේවා වටිනාකම් ලෙස අපි කතා කරනවා. නමුත් සැබෑ ජීවිතයට එන්න. අපේ ගෙවල් බලන්න, අපේ ස්ටෝරේජ් රූම්ස් බලන්න, අපේ ගැරාජස් බලන්න, අපේ වෝඩ්රෝබ්ස් බලන්න, අපේ බැංකු ගිණුම් ගැන අපි කතා කරන ආකාරය බලන්න, අපේ දරුවන්ගේ සාර්ථකත්වය ගැන අපි කතා කරන ආකාරය බලන්න. එතනදී තවත් කතාවක් පෙනෙන්න පුළුවන්. මට තියෙන දේවල් මගේ වටිනාකම පෙන්වනවා. ඕස්ට්‍රේලියාවට ආවත් මේක අපින් ගැලවෙන්නේ නැහැ. මම ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන් දිහා බලද්දී මේක ගැන සිතනවා. අපි රට මාරු කළා. නමුත් අපේ මනස මාරු කළාද? ශ්‍රී ලංකාවේ ගෙයක් තියෙනවා, ඕස්ට්‍රේලියාවේ ගෙයක් තියෙනවා. ලංකාවේ ඉඩමක්, ඕස්ට්‍රේලියාවේ මෝගේජ් එකක්, වාහන, ගෙදර භාණ්ඩ, දරුවන්ගේ අනාගතය, විශ්‍රාමය. අපි හැම පැත්තෙන්ම ආරක්ෂාව හොයනවා. ඒක නරක දෙයක් නොවේ. ඇත්තටම මයිග්‍රන් කෙනෙකුට අනාගතය ගැන වැඩි ආරක්ෂාවක් සොයන එක තීරුම් ගන්න පුරුවන්. නමුත් යම් අවස්ථාවකදී අපි අපෙන් අහන්න ඕන, මම මගේ අනාගතය සුරක්ෂිත කරනවාද, නැත්නම් මගේ වර්තමානය නැටි කරගන්නවාද? යුරෝපීයයා සහ ආසියානුවා කවුද හොඳ? මෙතනදී මම පැහැදිලි දෙයක් කියන්න ඕනේ. යුරෝපීයයන් සියලු දෙනා සරලයි කියලත්, ආසියානුවන් සියලු දෙනා දේවල් එකතු කරනවා කියලත් කියන්න බැහැ. එහිම සංස්කෘතික ජෙනරලයිසේෂන් එකක් නිවැරදි නැහැ. නමුත් සමහර සමාජවල භෞතික සාර්ථකත්වය පෙන්වීමේ සංස්කෘතිය වැඩි විය හැක. අපේ සමාජයේ සමහර වෙලාවට කෙනෙකුගේ සාර්ථකත්වය මනිනවා. ඔහුගේ ගෙදරින්, කාර් එකෙන්, දරුවන්ගේ රැකියාවෙන්, ඉඩම් වලින්, ඇඳුම් වලින්, විවාහ උත්සවයෙන්. අපි කෙනෙක් ගැන අහනවා මොනවද කරන්නේ? ඊට පස්සේ ගෙයක් තියෙනවද? කාර් එක මොකද්ද? ළමයි කොහෙද ඉගෙනගන්නේ? අපි කෙනෙකුගේ හදවත ගැන අහන්නේ කොච්චරද? දැන් දේශපාලනියට එමු. මෙතනදී මේ සාමාන්‍ය මිනිස් හැසිරීම දේශපාලනිය සමග සම්බන්ධ වෙනවා. බලය කියන්නේ ඊටා විශාල දෙයක්. බලය තිබුණාම අවස්ථා වැඩි වෙනවා. මුදල් ලබා ගැනීමේ අවස්ථා වැඩි වෙනවා, තොරතුරු ලැබෙනවා, සම්බන්ධතා ලැබෙනවා, තීරණ ගැනීමේ බලය ලැබෙනවා. එතනදී පද්ධතියේ නීති දුර්වල නම් සිදුවිය හැකි දේ ඉතා භයානකයි. මිනිසාට සාමාන්‍යයෙන් තිබෙන තව ටිකක් කියන ආශාවට බලයත් අවස්ථාවත් දඬුවම්මක් නොමැතිකමත් එකට එකතු වුනොත් එතනින් දූෂණය වර්ධනය වෙන්න පුළුවන්. කරප්ෂන් කියන්නේ පුද්ගලයාගේ වරදක් විතරද. අපි බොහෝ විට කියනවා ඒ මිනිහා දූෂිතයි. ඒ මිනිහාට සල්ලි තණ්හාව. ඒ යම් අවස්ථාවක නිවැරදි විය හැක. නමුත් මට හිතෙන්නේ තවත් ප්‍රශ්නයක් අහන්න ඕන. එවැනි හැසිරීමකට පද්ධතිය කොච්චර ඉඩ දෙනවද? හොඳ පද්ධතියක් කියන්නේ මිනිසා හැමෝම දේවදූතයන් කියලා විශ්වාස කරන පද්ධතියක් නොවේ. හොඳ පද්ධතියක් දන්නවා. මිනිසාට බලය ලැබුණාම පරීක්ෂාවක් ඇතිවෙනවා. ඒ නිසා පාරදෘශ්‍යභාවය, අධීක්ෂණය, ස්වාධීන ආයතන, නීතිය, වගවීම, දඬුවම් මේවා අවශ්‍යයි. දූෂිත පද්ධතිය තණ්හාවට පියාපත් දෙනවා. මම මේක ටිකක් තදින් කියන්න කැමතියි. දූෂිත පද්ධතියක් මිනිසාගේ තණ්හාව නිර්මාණය නොකරන්න පුළුවන්. නමුත් එය තණ්හාවට පියාපත් දෙන්න පුළුවන්. මිනිසෙකුට සල්ලි ගන්න අවස්ථාවක් තියෙනවා. කවුරුත් බලන්නේ නැහැ. ගත්තොත් ලාභයි, නොගත්තොත් පාඩුවක් නැහැ. දඬුවමක් ලැබෙන්නේ නැහැ. අනිත් අයත් ගන්නවා. එතකොට ඔහුගේ මනස කියනවා මම විතරක් නොගෙන ඉන්නේ ඇයි? මේක තමයි කරප්ෂන් කල්චර් එකේ ඉතා භයානක කොටස. අවංගකම අවාසියක් බවට පත්වෙනවා. දූෂණය සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා. ඒකින් පස්සේ අසාමාන්‍ය දේ සාමාන්‍ය වෙනවා.
1: මට ඇති කියන මිනිසා අපි ඉතිහාසයේ විශාල පුද්ගලයන් ගැන කතා කරනවා. ඔවුන්ට කොච්චර තිබුණද කියලා නොවේ, ඔවුන් කොච්චර දුන්නද කියලා. අපි බුදුන් වහන්සේ ගැන කතා කරන්නේ උන්වහන්සේ සතු දේවල් නිසාද? නැහැ. අපි මහත්මා ගාන්ධි වැනි පුද්ගලයන් ගැන කතා කරන විට ඔවුන්ගේ දේපළ ලැයිස්තුවක් කියනවාද? නැහැ.
0: ඇත්ත වටිනාකම සමහර විට තියෙන්නේ ඔබ එකතු කරපු දේවල් වල නොවේ, ඔබ ලෝකයට දීලා ගිය දේවල් වල. අපි දරුවන්ට මොන උරුමයක්ද දෙන්නේ? අපි දරුවන්ට ගෙවල් දෙනවා, ඉඩම් දෙනවා, බැංකු ගිණුම් දෙනවා, ඒවා හොඳයි. නමුත් තවත් දේවල් දෙන්න පුළුවන්. අවංකකම, අනුකම්පාව, සරල ජීවිතයක්, වගකීම, අනුන්ගේ අයිතිවාසිකම් ගැන ගරු කිරීම.
2: මට හැකි නිසා මම ගන්නෙ නැහැ කියන සදාචාරය. ඒක තමයි වැදගත්. මොකද දරුවෙකුට ඔබ රුපියල් මිලියන 100ක් දුන්නත් ඔහුට ඇති කියන හැඟීම උගන්වා නැත්තම් මිලියන 100 පස්සේ තවත් මිලියන 100ක් හොයයි. එහෙනම් අවසානයේ අපිට අවශ්‍ය මොකන්ද? මම අද ඔබට කියන්නේ දේපළ අත්හැරින්න කියලා නොවේ, මුදල් හම්බ කරන්න එපා කියලා නොවේ,
3: හොඳ ගෙයක් හදන්න එපා කියලා නොවේ, වාහනයක් ගන්න එපා කියලා නොවේ. ප්‍රශ්නය ඒ කිසිවක් නොවේ. ප්‍රශ්නය මට කොච්චර තිබුණොත් ඇතිද කියන ප්‍රශ්නයට ඔබට පිළිතුරක් තියෙනවද? සමහර විට ජීවිතයේ විශාලම ධනය කියන්නේ බැංකුවේ තියෙන මුදල් නොවේ, ගෙදර තියෙන දේවල් නොවේ, ඉඩම් ප්‍රමාණය නොවේ, කාර් ගණන නොවේ. මට දැන් ඇති කියලා අවංකව කියන්න පුරුවන් මනසක්. ඒ මනස තිබුණොත් ඔබට දේවල් තිබුණත් ඔබ ඒවාට වහලෙක් නොවේ. ඔබ බලය තිබුණත් බලයට වහලෙක් නොවේ. ඔබට සල්ලි තිබුණත් සල්ලිවල වහලෙක් නොවේ. ඒ නිසා අපි අපෙන්ම අහමු. මම දේවල් එකතු කරනවාද? නැත්නම් දේවල් හරහා මගේ අඩුව පුරවන්න උත්සාහ කරනවාද?
4: මට තව කොච්චර ඕනද? සමහර විට මේ ප්‍රශ්නයට පිළිතුර හොයාගන්න දවසේ අපිට තේරෙයි. සැබෑ සරලත්වය කියන්නේ දේවල් අඩු කර ගැනීම නොවේ. තව කියන වචනය බලය අඩු කර ගැනීමයි.

ඉතින් කාලය ගෙවිලගිය අපි පටන්ගත්තේ කාලය ගැන කතා කරලානේ. කාලය අපි දන්නෙම නැතුව ගෙවිලගිය පෑ දෙකකට ආසන්න කාලයක් ගත වුණා. අපි හිතනවා අද වැඩසටහනෙන් ඔබ යම්කිසි රසයක් විඳ කියලා, වටිනා යමක් එකතු කරගත්ත කියලා, ඔබේ ජීවිතයට කෙටි කතාවක් ඉදිරිපත් කරා ඒකත් රස විඳින්න ඇති කියලා හිතනවා. ප්‍රවෘත්ති ප්‍රකාශ සහ ලංකාවේ තොරතුරු අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න, ඔබත් සමඟ සම්බන්ධ වෙන්න, ඔබගේ තියෙන කවර හෝ නිර්මාණයක් අපිට එවන්න පුළුවන් විදියට අපි ප්‍රචාරය කරන්නම්. ලබන සතියේත් හම් වෙන තුරු සුපුරුදු පරිදි සාලිය ගලප්පත්ත, ජගත්දී එදිරිසිංහ, රොෂාන් මිහිඳුකුළු සමඟ මම රංජිත් වීරසිංහ ලබන සතියේත් හම් වෙමු.